0: listening to 3ZZZ, Melbourne Ethnic Community Radio 92.3 FM, broadcasting in your language.
1: The following program is in Sinhalese.
2: ඔබට මත් පෙන්දුන්නොත් එපා කියනවද නැතිනම් බෑ මගේ රියදුරු බලපත්‍රය අහිමි වෙයි කියලා කියනවද
3: ඇත්තටම මම මත් පෙන් පාන කරන කෙනෙක් නෙමෙයි අපි වැඩ කරන ස්ථානයේ උත්සවයක් තිබුණා එතනදී මට මත් පෙන් දුන්නාම ඒක එපා කියන්න මට හිතුනේ නැහැ මම හිතුවේ මගේ මත් පෙන් සීමාව අඩු කියලා නමුත් සීමාව 0.5ට වඩා වැඩිය තිබිලා වාහනේ පදවල මාව අහු වුණා මට දැන් මගේ දරුවෝ වාහනේ පාසලට ගෙනියන්න බෑ මට මගේ අම්මට කියන්න සිද්ධ වුණා මට යාව දොස්තරලා ගාවට ගෙනියන්න බෑ කියලා. මගෙන් නැපෙන මිනිසුන්ට බෑ කියලා කියන එක තමයි හැම දෙයකටම වැඩිය දරුණුම දඬුවම. ඒ වෙනුවට මට කියන්න තිබුණේ මත් පැන් එපා කියලා.
2: වගකීමෙන් හැසිරෙන්න. ඔබ මත් පැන් පානය කළොත් වාහනේ පදවන්න එපා. TAC within පණිවිඩයක්.
0: Proud sponsor of 3ZZZ 92.3 FM.
4: ඔබ අපදාකට සූදානම්ද? ඔස්ට්‍රේලියා පෝස්ට් සහ ඔස්ට්‍රේලියන් රෙඩ් ක්‍රොස් එක්ව අනපේක්ෂිත අවස්ථාවන් සඳහා සූදානම් වීමට ඔබට උපකාර කරයි. අද ගන්නා සරල පියවර කිහිපයක් හෙට විශාල වෙනසක් ඇති කළ හැකි. වැඩි විස්තර සඳහා redcross.org.au/prepare වෙත පිවිසෙන්න.
5: Proud sponsor of 3ZZZ 92.3 FM.
6: අප සමාජයේ තුළු ගුරුවරුන්ට වැදගත් තැනක් හිමිවන අතර ඔහු බොහෝ පුද්ගලයන්ගේ ජීවිතවල උද්‍යෝගයක් තිරිකැන්වීම සැබෑ බලපෑමක් ඇති කරති. වික්ටෝරියාවේ පසුබිම් සහිත ගුරුවරුන් සිටීම වැදගත් වන අතර ඒ සිසුන්ගේ ඉගෙනීමට ප්‍රයෝජනවත් වේ. ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට වික්ටෝරියාවේ ගුරුවරයෙකු වීමට අවශ්‍ය නම් ගුරු පාඨමාලා රාශියක් තිබේ. ඔබට උසස් පාසල් ගුරුවරයෙකු වීමට උපකාර කිරීම සඳහා ශිෂ්‍යත්වයක් සඳහාද සුදුසුකම් තිබිය හැකිය. ඉගෙනීමේ වෘත්තියක් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට Teach the Future ඔස්සේ සොයා බලන්න වික්ටෝරියානු රජී විසින් බලය ලබා දී ඇත.
0: Proud sponsor of 3ZZZ 92.3 FM.
7: ඔබ ඇති කරන බලපෑම සුළු මොහොතකදී පවා දැකගත හැකි වනු ඇත. එය ජීවිත වෙනස් කරන සුළුය. එය උද්‍යෝගිමත් සහ ප්‍රායෝගික, තෘප්තිමත් සහ බලාපොරොත්තු සහගත විය හැකිය. ඔබ ඔබසේම අනන්‍ය විය හැකිය. ඉතින් ඔබේම වූ ආකාරයකට ඔබේ චිසොම් සුදුසුකම කෙනෙකුගේ ජීවිතයක යහපත් වෙනසක් ඇති කරනු ඇත. එසේම ඔබේත් සහතික පත්‍ර පාඨමාලාවේ සිට උපාධිය දක්වා ඔබට උචිත සුදුසුකම චිසොම් හි ඇත. චිසොම් සොයා දැන්ම අයතුම් කරන්න. චිසොම් වඩා යහපත් වෙනසකට RTO 0260.
0: Proud sponsor of 3ZZZ 92.3 FM. 3ZZZ 92.3 FM.
8: මෙම වැඩසටහන ගුවන්ගතවන්නේ සිංහලෙන්.

0: ආයුබෝවන් ඔබ සැමට සුබ දිනයක්. අද සැප්තැම්බර් මාසේ 20 වෙනිදා. පැහැබර කාලගුණයක් සහිත අද දිනේ වෙනදා වගේම රසවත් හරවත් වැඩසටහන් ගොන්නක් ඔබේ සමවනට ගෙන එනවා. රැඳී සිටින්න අප සමග.
1: You're listening to 92.3 FM, Radio 3 Triple Z.

අද උදෑසන ධම්මචින්තාව පවත්වන්නේ ඩැන්නිනොන් නිසල අරණ භාවනා මධ්‍යස්ථාන අධිපතිනි ගරුතර පූජ්‍ය පොල්චින්තා මෙහෙණින් වහන්සේ විසිනි.

0: තෙරුවන් සරණයි.
1: සුබුදෑසනක් වේවා ඔබ සැමට.
0: අද දවසේ ධම්මචින්තාවෙන් මම ඉතාම වැදගත් කාරණයක් මතක් කරන්න යෙදෙනවා. මේ සැප්තැම්බර් 21 වෙනිදා ලෝක කෘතඥතා දිනය හැටියට they are going to commemorate as a gratitude day. ඉතින් මෙන්න මේ කෘතඥතාවය කියන එක ඉතාම දුර්ලභ දෙයක් බුදුජන් වහන්සේ පෙන්නලා දෙනවා. මේ දුර්ලභ පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා. මේ කරුණාවන්තය, අනුන්ට කරුණාව දක්වන අය, අනුන් ගැන හිතලා කරුණාවෙන් අනුන්ට පිහිට වෙන අය කිසි දෙයක් බලාපොරොත්තු නැතුව හරි දුර්ලභයි. ඒ වගේම තමයි මේ ලැබුණු කරුණාවට අනික් අයට, ඒ ලැබුණු උපකාරවලට කෘතඥතාවය දක්වන අය. ඒ කියන්නේ ඒ තමුන්ට උපකාරයක් ලැබුණා, උදව්වක් ලැබුණා, කවුරු හරි කෙනෙක් පිහිට වුණා කියලා පිළි අරගෙන ඒ පිළිගන්න එකත් ලොකු හම්බල්නස් එකක් එක්කෙන එකක්, අපේ බොහෝම නිහතමානී ගුණයක් එක්ක බැඳිලා තියෙන එකක්. මොකද ගොඩාක් අද කාලේ අපිට ජීවේ දීපු අපේ අම්මා තාත්තා ගුරුවරුන්ගෙන්වත් අපිට පිහිටක් සරණක් වුණා කියලා පිළිගන්න ලෑස්ති නෑ මිනිස්සු අද කාලේ. ඉතින් බුදුජාණන් වහන්සේ පෙන්නලා දෙනවා මෙන්න මේ කෘතඥ කියන ගුණේ ඇවිල්ලා ඒක ෆවුන්ඩේෂන් එකක්. මේ ඔක්කොම හොඳ ක්වලිටීස් බිල්ඩ් අප් වෙන්නේ මෙන්න මෙව මත. ඒ වගේ මේක කී එකක්. මේ අපිට අවදි වෙන්න, මගපල ලබාගෙන සියලු දුකින් මිදෙන්න, ඒ සම්සුන් වෙච්ච මනසක් හදාගන්න අත්‍යවශ්‍යම ගුණයක් මේක. මේකද මොකක් තනියම පිහිටන ගුණයක් නෙමෙයි, අර ලොකු ගොඩක් අර පාරමිතා පිරෙන මට්ටමට අපේ ගුණවත්කම, අන් සියලු දේ අපි වඩාගෙන ඉන මට්ටමට, මමත්වයේ දුර වෙන මට්ටමට අපේ තුල පිහිටන ගුණයක්. ඉතින් අපි මේක වඩන්න ඕනේ. අර කෘතඥතාවයේ එකක් තමයි අපි පිළිගන්න ලෑස්ති වෙන එක. අපිට මෙයා උදව් කරා, එයා උදව් කරා, පොඩි හරි පිහිටක් වුණා, එවල සරණක් වුණා, ඒක ලොකු දෙයක්, මෙයාගේ කරුණාව අපිට ලැබුණා කියලා ඒ පිළිගන්න එක. පිළිගත්තොත් මම හිතනවා හදවතින් වෙනවා ඒක අපිට පෙරලා දෙන්න, අනික් අයව බලාගන්න, උදව්වක් කරන්න අවශ්‍ය වෙලාවේදී. ඉතින් මේ කෘතඥතාවයේ තියෙනකොට අපිට සහසම්බන්ධතාවය පේන්න ගන්නවා. ඇත්තටම අපිට උදව් කරන අය, කටින් කියලා උදව් කරන අයත් ඉන්නවා, බොහොම නිහානව උදව් කරගෙන යත් යන අයත් ඉන්නවා. ස්වභාව ධර්මයේ ගහකොළ අපිට ඔක්සිජන් ටික දෙනවා, කෑම බීම ටික දෙනවා, පොළවේ තියෙන පස් ටික අපිට කටේ දාන කන්න බෑ, අපේ බඩගින්න නමා ගන්න. නමුත් ගහ ඒක උරුල අරගෙන ඒකෙන් අපිට ගෙඩියක්, ඵලයක් හදලා දෙනවා. අපිට ඉතාම මිහිරි දෙයක් අපේ කටට කන්න, අපිට ජීවේ පවත්වාගෙන යන්න. ඉතින් මේ ගහකොළ අපිට කරන උදව්ව, ඒ වගේම පොළොවේ ඉන්න චූටි චූටි කුමීන් ටික, අපි දාන කුණු ටික මෙව්ව කරලා යාලා ඒක කම්පෝස් කරලා දෙනවා අපිට, පොළොවේ පහ ගහලා ඉන්න ඒ සාරවත් පසක් හදලා දෙන්න. එතකොට වතුර ටික අපිට, වාතය, මේ හැම දෙයක්මත් අපිට ජීවත් වෙන්න උදව් කරනවා. අපි ඉතින් දකින්නේ නැහැ, මොකද ඒව කෑකෝග ගහ කියන්නේ මං අච්චර කරා මෙච්චර කරා, එහෙම මුකුත් නැහැ, නිහඬව තමයි සේවය කරන්නේ. ඉතින් මේ කෘතඥතාවය වැඩෙන කෙනාට මේ සහ ජීවනයත් එක්ක කොතනින් හරි මේක පටන් ගන්න පුළුවන් මේ කෘතඥ වෙන්න. ඉතින් ඒක අපිට පුළුවනි හැම තිස්සෙම උදේ පාන්දරට නැගිටපු හැටියේ මේ ග්‍රැටිටියුඩ් එක ප්‍රැක්ටිස් කරන්න. මෙහි අය දැන් සුදු අය හරියට මේ ග්‍රැටිටියුඩ් ප්‍රැක්ටිස් කීකේ ප්‍රැක්ටිස් කරනවා. අපිට පුළුවන් හොඳට සතිය වඩාගෙන මෙන්න මේ තියෙන හැම දෙයක්ම අගේ කරන්න පටන් ගන්න පුළුවන්. හැම දෙයකින්ම සේවයක් වෙනවා, අපිට උදව්වක් වෙනවා. නිහඬව ඉන්න පෘථුවිය, ආකාශය, වාතය, වතුර ටික, ගහකොළන් ටික, ඒ හැම දෙයකටම තෑන් කරන්න පුළුවන්. හදවතින්ම කෘතගුණ වෙන්න පුළුවන්. ඉරට හඳට, ඉස්සර අපේ මුතුන් මිත්තු ඉරට හඳට, ගහට කොළට, වැලට, වැස්ඳා, ඒ මොකද අර යාළ අපිව ජීවත් කරන එක දැකලා. ඉතින් හානි කරේ නෑ. එතකොට මේ කෘතඥභාවයේ තියෙනකොට හරියට හදවත සොෆ්ට් වෙනවා. තරහ යන්නේ නැතුව, නරක නපුරු වැඩ කරන්න හිතන්නේ නැතුව, කඩන්න බිඳින්න විනාශ කරන්න හිතන්නේ නැතුව, දේවල් බලා කියා කරගන්න හිතෙනවා හොඳට අපිට. ඒ වගේම අපිට පුළුවන් අපේ දෙමව්පියෝ, ගුරුවරු, වැඩිහිටියන් ඉඳලා, ත්‍රිවිධ රත්නයේ ඉඳලා අපි විශ්වාස කරන, අපිට උදව් කරන හැමෝටම උදේ පාන්දරින්ම ඒ කෘතඥතාවය සිහි කරලා, අනේ මේ අය අපේ ජීවිතවලට දුන්න මේ පන්නරේ ශක්තිය තමයි අද අපි මේ ගෙනියන්නේ කියලා හදවතින් මේ අයට අනිත් පැත්තට අපිට ආශිර්වාද කරන්න පුළුවන්. ගිහිල්ලා බලලා දෙයක් කරන්න බැරි වුණා. අනේ සෝපත්තේ වසෝපත්තා මේ විදිහට අපිට කෘතඥතාවය අපි වඩාගෙන ඒක පැන නගින තැන ඉඳලා සියලු සත්වෝ කෙරෙහි මේ සහ සම්බන්ධතාවය දැකලා අපිට මෛත්‍රී කරන්න පුළුවන්. සියලු සත්වෝ අනේ සෝපත්තේ අනිදුක්ඛ නිරෝගී මේ එකිනෙකාගේ පැවැත්ම හැමෝගෙම පැවැත්මට හරි වැදගත්. අපිට එකිනෙකා නැතුව ජීවත් වෙන්න බෑ. අපි තනියම අපිට මේ යුනිවර්ස් එකේ ජීවත් වෙන්න බෑ. ඉතින් හරි වැදගත් අපි මේ විදිහට මේ ඉරේ හැන්දේ ඉඳලා තියෙන දේවල් වලට කෘතඥ වෙලා මෙත් වඩලා එහෙම ජීවත් වෙනවා. අපි කවදාවත් මිසයිල් ගහගන්න එකක් නෑ. මුළු පුලොවම දෙදරලා ගිහිල්ලා හතුරුල විනාශ කරන්න හදද්දි අපි ජීවත් වෙන තැනම තමයි මේ විනාශ කරගන්නේ. ඒතර කෘතඥතාවයක් තියෙනවා නම් කවදාවත් අපි මේ නාස්ති වැඩ කරන්න යන්නේ තරහව ගියත් ඒක පාලනය කරගෙන හොඳ ක්‍රමයට ඒව විසඳ ගන්න බලනවා අපි. ඉතින් මේක හොඳයි හැමෝටම වඩන්න. ඒක වගේම පොඩි අයටත් කියලා දෙන්න ඉතාම අවශ්‍ය දෙයක් මේ පොඩි අයට. ඒක ගොඩාක් හරි අඩුයි. ඉතින් දෙමව්පියන්ට පුළුවන් නම් ඒව කියලා දෙන්න. මම හිතනවා එයාලගේ හදවත් සොෆ්ට් වෙලා අර නැචුරල් දේවල් නාස්ති කරන්න නැතුව විනාශ කරන්න නැතුව සුරකගෙන ස්වභාව ධර්මයක් රැකගෙන ජීවත් වේවි. ඔය අයවත් ගෞරවයෙන් රැකගෙන බලාගෙන හොඳයි. එහෙනම් ඔබ හැමතෙම තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ කෘතඥතා දිනය සමරණ දිනය සැප්තැම්බර් 21 විතර සීමා කරන්න නැතුව හැම දිනයකදීම කෘතඥතාවයෙන් යුතුව ජීවත් වෙන්න ලැබේවා. සුපත් වේවා.
2: අද කිතුබෙති කතාව ඉදිරිපත් කරන්නේ ගරු ක්‍රිසන් සිල්වා පියතුමන් විසින්.
3: සාමාන්‍ය සමයේ 25 වන ඉරුදින අවසමිතයන් වහන්සේගේ වචනය අපි හැම කෙනෙකුටම ඉතාමත්ම සුවිශේෂී ආකාරයකට පැහැදිලි කරනවා. ස්වර්ග රාජ්‍ය, ඒ ස්වර්ග රාජ්‍ය හරියට තමාගේ මිදිවත්තට කුලීකරුවන් ගන්නා පිණිස එක දවසක් අලුයම පිටත්ව ගිය ඉඩම් හිමියෙකුට සමානයි. ඔබ හැම කෙනෙක්ම දන්නවා මෙතන කුමක්ද සිද්ධ වුණේ කියන දේ. ස්වාමින් වහන්සේගේ වචනය අපිට ඉහලින් සඳහන් කරන්නේ යම් කිසි දවසක අපිත් ඉහලට එන්නට ඕන. ඒ ඉහල කියලා කියන්නේ පහතට වැටෙන ඉහලක් නෙමෙයි. ස්වාමින් වහන්සේ තුල අපිට උරුමය තියෙන්නට ඕන. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, එසේනම් ස්වාමින් වහන්සේ අද මේ උපමා කතන්දරයේ තුල පැහැදිලි කරලා දෙනවා ප්‍රථමයෙන්ම අප අතර තරඟයක් නොතිබිය යුතු බව. ඒ ඉතාමත්ම පැහැදිලි. ස්වාමින් වහන්සේ මේ මෙහෙකරුවන්ව තමන්ගේ මිදිවත්තේ වැඩට යවනවා. වැඩට යවන්නේ යම්කිසි වේතනයක් බලාපොරොත්තුවෙන්. අද අපි දකිනවා මේ උපමාව තුළ ඉඩම් හිමියා ඔහුට හමු වෙන හැම කෙනෙකුටම රිදීකාසිය බැගින් ගෙවන්නට පොරොන්දු වෙනවා. ඒ පොරොන්දුව තමයි අද අපි අපගේ ජීවිතයට නැවත ලබාගත යුත්තේ. එලෙසම ප්‍රේමවන්තේනි, ස්වාමින් වහන්සේගේ සැලැස්ම අපගේ සැලැස්ම් වලට වඩා හාත්පසින්ම වෙනස්. එය ඉතාමත්ම ධනවත්. ඒ ධනවත්කම අපි හැම කෙනෙක්ම අත්දකින්නේ ස්වාමින් වහන්සේ අපිට වදාළ වදන් තුළ. එලෙසම අපි හැම කෙනෙක්ම සිහියේ තබා ගන්නට ඕන කුමන දේ අපි කෙරුවත් අපි ඒ දේ කරන්නේ දෙවියන් වහන්සේට මගේ හපංකම් අන් අයට පෙන්වන්නට නෙමෙයි, මගේ හැකියාවන් දක්ෂතාවයන් ප්‍රදර්ශනය කරන්නට නෙමෙයි. ප්‍රේමවන්තිනි, නිහතමානීකම තුළ අපි හැම කෙනෙක්ම ස්වාමින් වහන්සේට ලඟ වෙන්නට අවශ්‍යයි. එබැවින් මා ප්‍රේමවන්තිනි, ස්වාමින් වහන්සේගේ වචනය අපි අපගේ ජීවිතේ ක්‍රියාත්මක කරවන්නට ඕනේ. උන්වහන්සේ යම් කිසි දෙයක් පැවසුවද ඒ දෙය ඉටු වෙන්නට ඕන. මිදිවත්තේ සේවයට කුලීකරුවෝ විවිධ වෙලාවන්වල සේවය සඳහා වාර්තා කළා. නමුත් ඒ හැම කෙනෙක්ම එක රිදී කාසිය බැගින් ලැබුවා. මැසිවිලි කියන්නට පටන් ගත්තා උදෑසන පැමිණි කුලීකරුවන්. නමුත් ස්වාමින්වහන්සේ කියනවා උන්වහන්සේට බලයක් තියෙනවා, අයිතියක් තියෙනවා. උන්වහන්සේට කැමති අයට කැමති විදිහට සලකන්නට. උන්වහන්සේගේ කැමැත්තයි වැදගත් වෙන්නේ. උන්වහන්සේගේ කැමැත්ත තමයි හැම කෙනෙකුටම රිදීකාසියක් බැගින් කියවන එක. ඒ තුළ තවත් ප්‍රබල පණිවිඩයක් ස්වාමීන් වහන්සේ අපිට දෙනවා. එනම් අපි හැම කෙනෙක්ම දෙවියන් වහන්සේ ඉදිරියේ එක හා සමානයි. අපේ උස් මිටි පහත් ભેද නැහැ, වර්ණ ભેද නැහැ, ಜಾති ભેද නැහැ. අපි ස්වාමින් වහන්සේ ඉදිරියේ එක හා සමානයි. ඒ නිසා තමයි උන්වහන්සේ රිදී කාසියක් බැගින් හැම සේවකෙකුටම ගෙවන්නේ. මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරීනි, අපි හැම කෙනෙකුටම ඇස් අවදි කරගෙන කන් දෙකෙන් අහලා උන්වහන්සේව ජීවමාන කරන්නට අනගි අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ අවස්ථාව අපි හැම කෙනෙක්ම ප්‍රයෝජනෙට අරගනිමු. ස්වාමින් වහන්සේ අද දවසේදී උන්වහන්සේගේ සැලැස්මත් කැමැත්තත් අපි ඉදිරියේ ප්‍රකාශ කරනවා. අන්තිමේට ආපු අය ප්‍රථමයෝ බවට පත් වෙනවා, ප්‍රථමයෝ අන්තිමයෝ බවට පත් වෙනවා. ඒ නිසා කිසි කෙනෙකුට ඊර්ෂ්‍යා කරන්නට එපා, වෛර කරන්නට එපා. මේ සමාජය තුළ අපි දකිනවා මිනිස්සු කොච්චර ඊර්ෂ්‍යා කරනවද කියලා. එම නිසා ස්වාමීන් වහන්සේ අපිව තව පියවරක් ඉදිරියට අරගෙන යන්නේ, ඔබ ඊර්ෂ්‍යා කරනකොට, වෛර කරනකොට, ක්‍රෝධයෙන් ඔබ ජීවත් වෙනකොට ඔබ තව තවත් ආපස්සට ගමන් කරන්නේ. ස්වාමීන් වහන්සේ අද කියනවා ආපස්සට නෙමෙයි, ඔබ අවසානය බවට පත් වුණාට දැන් ඔබ ප්‍රථමයෝ බවට පත් වෙලා ඉවරයි. අපි හැම කෙනෙක්ම ස්වාමින් වහන්සේ ඉදිරියේ ප්‍රථමයෙක් බවට පත් වෙන්නට උත්සාහ කරමු. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. සියලු බලති දෙවි මහත්තම යානන් වන පියානෝද, පුත්‍ර යානෝද, ශ්‍රදාත්ම යානෝද ඔබ ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා.
4: You're listening to 92.3 FM, Radio 3000.
5: Me, 3000 ගුවන් විදුලියේ සිංහල සේවය. FM 92.3.
6: ගීතී ගායනය ශ්‍රීමතී තිලකරත්න. පද රචනයේ ප්‍රේම කීර්තිද අල්විස්. සංගීතය ආචාර්ය වික්ටර් රත්නායක.

0: అదట నియమిత సమాజ నివేదన.
1: ශාක්‍යමුනි සම්බුද්ධ විහාරයේ බෙරි මස් කාලයේ සැම සෙන්සුරාදා දිනකම සවස පහට භාවනා වැඩසටහන ආ පූජාවෙන් පසු රාත්‍රී අටට ධර්ම දේශනා මාලාවක් පැවැත්වේ. මස් කාලයේ සැම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී අටට ධර්ම සාකච්ඡාව පැවැත්වේ. වැඩි විස්තර සඳහා අමතන්න විහාරස්ථානය 97.2.6.2.7.5 දාම් නිකේතනයේ යුරෝ. පස් කාලය තුළ සැම ඉරිදාවකම පසුරු පහේ සිට හය දක්වා ධර්ම දේශනය පැවැත්වේ. දහම් නිකේතනයේ ඉදිරි වැඩසටහන් පෙළ ගැස්ම වාර්ෂික සෙත් පිරිත් දේශනය ඔක්ටෝබර් මස 24 වෙනි සෙන්සුරාදා පසුරු පහේ සිට රාත්‍රී 10 දක්වා. කඨින මහා පින්කම නොවැම්බර් මස 8 වෙනි ඉරිදා පෙරවරු 8:30 ආරම්භ වේ. එදිනට වැඩම කරන ස්වාමින් වහන්සේලාට පිරිකර පූජා කිරීමට බලාපොරොත්තු වන පින්වතුන් 5 අංකයට කතා කර පිරිකර වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා අමතන්න මාලා 0401-917-560. ධම්මදීප භාවනා මධ්‍යස්ථානයේ ඩැන්ඩිනොන් වස්සාන කාලය තුළ සිදු කරන පින්කම් සැප්තැම්බර් මස 26 විශේෂ භාවනා වැඩසටහනක් උදේ 9 සිට සවස 4 දක්වා පැවැත්වේ. එදින රාත්‍රී 7:00 8:20 බුද්ධ පූජාව පැවැත්වේ. ඔක්ටෝබර් 3 වෙනිදා රාත්‍රී 7:00 ධර්ම දේශනාවක්. ඔක්ටෝබර් 10 වෙනිදා නවගුණ පූජාව රාත්‍රී 7:00. ඔක්ටෝබර් 17 වෙනිදා මාසික සීල භාවනාව උදේ 9 සිට සවස 5 දක්වා. ඔක්ටෝබර් 24 වෙනිදා රාත්‍රී 8:00 ධර්ම දේශනාවක්. ඔක්ටෝබර් 31 වෙනිදා විශේෂ භාවනා වැඩසටහනක් උදේ 9 සිට සවස 4 දක්වා. රාත්‍රී 7:00 8:20 බුද්ධ පූජාව පැවැත්වේ. වැඩි විස්තර සඳහා අමතන්න භාවනා මධ්‍යස්ථානය 97.94.94.92 රොක්පෑන් පාරමිතා බෞද්ධ විහාරස්ථානය. සැප්තැම්බර් මස 26 වෙනි සෙන්සුරාදා වැඩිහිටි සීල සමාදානය උදේ 8:30 සිට 4:30 දක්වා සිදුවේ. ඔක්ටෝබර් මස 3 වෙනි සෙන්සුරාදා රාත්‍රී 7:00 සිට විශේෂ ධර්මදේශනයේ පූජ්‍යපාද කැලණියේ අජිත මා හිමිපාණන් වහන්සේ විසින් පවත්වනු

ලබයි. ඔක්ටෝබර් මස 10 වෙනිදා තරුණ දරුදැරියන්ගේ ධර්ම සාකච්ඡා සීල භාවනා වැඩසටහන සවස 5 සිට රාත්‍රී 7 දක්වා සිදුවේ. ඔක්ටෝබර් මස 17 වෙනි සෙනසුරාදා රාත්‍රී 6 සිට 8 දක්වා රන් මැලිසෑය ගී සමාධිය කීස්බරෝ බැංක්සියා තියටෙහිදී පැවැත්වේ. වැඩි විස්තර සඳහා අමතන්න විහාරස්ථානය 97.47.2. කීස්බරෝ ධම්මසරණ දහම් පාසල සහ සිංහල පාසලේ දරුවන්ට බුදු දහම යහපත් සාර ධර්ම බෞද්ධ සංස්කෘතිය හා සම්ප්‍රදායන් පිළිබඳ දැනුම ලබා දීම මෙන්ම සිංහල භාෂාව කියවීම ලිවීම සහ කථනය ප්‍රගුණ කර ගැනීමට අවස්ථාව සලසා දීම මෙම පාසල්වල අරමුණයි. නව සිසුන්ගේ ලියාපදිංචිය සඳහා පසුරු එකට විහාරස්ථානයට පැමිණෙන ලෙස කාරුණිකව දන්වමු. දහම් පාසල පසුරු 1:30 ආරම්භ වන අතර සිංහල පාසල පසුරු 3:15 ආරම්භ වේ. ඔබගේ දූ දරුවන්ගේ අධ්‍යාත්මික සදාචාරාත්මක සහ භාෂාමය දියුණුව සඳහා අප සමග එක්වන ලෙස ගෞරවයෙන් ආරාධනා කරමු. Lions Club of Rowville විසින් ශ්‍රී ලංකා වාසී ජනතාවට ඇරියුමයි. ලංකාවේ කැටරැක් රෝගයෙන් පෙළෙන දුගී ජනතාවට පිළිසරණක් වීම සඳහා ඔක්තෝබර් මාස 3 වෙනි දින ජෑන් විල්සන් කමියුනිටි සෙන්ටර් නම්බර 92 Holton Road, Noble Park 3175, සවස 6 සිට රෑ 12 දක්වා රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීමට කටයුතු යොදාගෙන ඇත. පසුගිය වසරේ මෙවැනි කටයුත්තක් කිරීමෙන් ලබාගත් මුදලින් රෝගීන් 563 දෙනෙකුට ඇස්පෙනීම ලබා දීමට හැකි විය. මෙවරත් අපගේ බලාපොරොත්තුව එවැනිම ජනකොටසකටම ඇස්පෙනීම ලබා දීමටයි. මෙම කටයුත්ත සාර්ථක කර ගැනීමට ඔබගේ සහාය අවශ්‍ය බැවින් ඩොලර් 60කට වැඩිහිටියන්ටත් අවුරුදු 12න් 15 අයට ඩොලර් 25ක් වැනි ඉතා සුළු මුදලකට අපගෙන් ටිකට් පතක් ලබාගෙන මෙම කටයුත්ත සාර්ථක කර ගැනීමට අපට සහාය ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටින්නෙමු. වැඩි විස්තර සඳහා අමතන්න හේමා 0424-868-831 ශ්‍රී 0422-886-112. අදස නීවිත සමාජ නිවේදන මෙතිකින් නිමාවට පත්වේ. මෙම සමාජ නිවේදන වල අන්තර්ගත කරුණු පිළිබඳ වගකීම ඒ සමාජ ආයතන සතුවේ. නීවිත දිනට නොලබෙන සහ අවශ්‍යතා සපුරාලන්ට අපෝසත් සමාජ නිවේදන සිංහල වැඩසටහන් තුළ ප්‍රචාරය නොවීම පිළිබඳව සිංහල අංශය වගකීම නොලැබේ. සිංහල අංශය වෙතින් ඔබ සංගමයට ලබා දී ඇති CN1 ෆෝරමේ පැහැදිලි ලෙස සිංහල අකුරින් ලියා ස්කෑන් කරන ලද හෝ PDF කරන ලද පිටපතක් එමිනුමක් ලෙස අමුණා බ්‍රහස්පතින්දා රාත්‍රී 7ට පෙර සිංහල 3ZZZ@yahoo.com.au යන විද්‍යුත් තැපැල් ලිපිනයට එවන් ලෙස ඉල්ලා සිටිමු. එම නිවේදනය ලියන විටදී කළු තීන්ත පෑනක් භාවිතා කරන ලෙසද ඉල්ලා සිටිමු. ලිපි ශීර්ෂවල සටහන් කර එවන නිවේදන ප්‍රචාරය නොවන බව කරුණාවෙන් සලකන්න. මේ පිළිබඳව වැඩි විස්තර සඳහා අමතන්න කුමාර දිසානායක 0423-0447-024.

ආයුබෝවන් මේ ත්‍රිපලිසිට ගුවන්විදුලියේ සිංහල සේවයයි. ඉරිදා වැඩසටහන තුලින් සතියේ සිංහල පුවත් සංස්කරණය කරමින් ඔබ වෙත ඉදිරිපත් කරන මම ජයන්ත අමරතුංග. ප්‍රථමයෙන් පුවත් සිරස්තල. ලංකාවේ පළමු බැටරි බලශක්ති සංකීර්ණය ජනාධිපතිතුමා අතින් ජාතික විදුලි බල පද්ධතියට. ලෝකයට තාක්ෂණික දැනුම ලබා දෙන ජාතියක් බිහි කරන බව අග්‍රාමාත්‍යතුමිය පවසයි. විසිදවන ව්‍යවස්ථා සංශෝධනය හරහා රාජ්‍ය තාක්ෂණික දැනුම ලබා

ඔස්ට්‍රලියාවේ නව වීසා නීති මාලාවක් පිළිබඳව නිවේදනයක්. සඳ මත සිට යුද්ධයකට ඇමරිකාවේ සූදානමක් ගැන විදෙස් මාධ්‍ය අනතුරු අඟවයි. දැන් පුවත් සවිස්තරව. අනුරාධපුරයේ ඉදිකරන ලද මෙගාවොට් 10ක මෙගාවොට් පැය 40 බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජාතික විදුලි බල පද්ධතියට එක්කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. පුනර්ජනනීය බලශක්ති ධාරිතාව සහ විදුලි පද්ධතියේ ස්ථාවරත්වය ඉහළ නැංවීමේ අරමුණින් ස්ටෝ එක්ස් පුද්ගලික සමාගමේ දායකත්වයෙන් මෙම බලශක්ති ගබඩා පද්ධතිය ස්ථාපනය කර තිබේ. බලශක්ති ගබඩා කිරීමේ බැටරි පද්ධති තාක්ෂණය වත්මන් බලශක්ති ශේත්‍රයේ ඇති සුවිශේෂම සහ වඩාත් කාර්යක්ෂම තාක්ෂණය වෙයි. දිවා කාලයේදී නිපදවන අතිරික්ත සූර්ය බලය ගබඩා කර රාත්‍රී කාලයේ විදුලි ඉල්ලුම වැඩි අවස්ථාවට ජාතික පද්ධතියට මුදා හැරීම මෙම තාක්ෂණයේ විශේෂත්වයයි. ජාතික විදුලි බල ජාලයේ ස්ථායිතාවය වර්ධනය කරමින් බලශක්ති ගබඩා කිරීමේ පද්ධති 13ක් මෙගාවොට් 130ක සහ මෙගාවොට් පැය 520ක ධාරිතාවකින් යුතුව ජාතික විදුලි බල පද්ධතියට කිරීම ස්ටොක්ස් එක්ස් පුද්ගලික සමාගමේ සමස්ත ව්‍යාපෘති යටතේ සිදු කරන අතර ඉන් පළමු බලශක්ති ගබඩා පද්ධතිය මෙලෙස අනුරාපුරදී ජාතික විදුලි බල බලශක්තියට එක්කිරින. ඉදිරි ව්‍යාපෘතිද ඉදිරි මාස 2-3 තුළ නිම කරමින් ජාතික විදුලි බල පද්ධතියට එක්කිරීමට නියමිත බව මෙහිදී සඳහන් කෙරිණ. සමරු පලකය නිරාවරණය කර බලශක්ති ගබඩා පද්ධතිය ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ කිරීමේ අවස්ථාවට එක්වූ ජනාධිපතිවරයා බැටරි ගබඩා පද්ධතිය පිරි පරිශ්‍රය නිරීක්ෂණ චාරිකාවකටද එක්විය. එසේම පුනර්ජනනීය බලශක්තිය තුළින් විදුලි උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන අතතේ දඹුල්ල ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද ජයදිනනී පාවෙන සූර්ය බලශක්ති පද්ධතියද ජනාධිපතිතුමා අතින් විවෘත කරනු ලැබීය. ලෝකයෙන් තාක්ෂණික මෙවලම් ගෙනවිත් පරිභෝජනය කරන රටක් වෙනුවට ලෝකයටම නව තාක්ෂණික විසඳුම් ලබා දෙන නවෝත්පාදක ජාතියක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම රජයේ ප්‍රධාන ඉලක්කය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මෙනවිය පවසයි. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික විද්‍යා පදනම මගින් සංවිධානය කරන ලද විද්‍යා ප්‍රවර්ධනය උදෙසා වන NSF සම්මාන උළෙල 2026 එක්වෙමින් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අක්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. ආරක්ෂාව සහ ප්‍රස්තස්ථාව සඳහා කෘතිම බුද්ධිය යන තේමාවන් යටතේ පැවති මෙම සම්මාන උළෙලේදී විද්‍යාව ජනප්‍රිය කරවීම සහ ප්‍රවර්ධනය උදෙසා කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කළ පාසල් දරුවන් ගුරුවරුන් සහ විද්‍යාඥයින් මෙන්ම මාධ්‍යවේදීන් ඇගෙයීමට ලක්කිරින. කෘතිම බුද්ධිය තාක්ෂණය යනු අප ජීවත්වන වැඩ කරන සංවේදී කරන වගේම අභියෝගවලට මුහුණ දෙන විදියේ ශීක්‍රෙන් වෙනස් කරමින් පවතින නව තාක්ෂණයක් බවත් එය මානවවාදයේ මුහුණ දෙන දැවන්තම තාක්ෂණික පරිවර්තනයක් යනුවෙන් හැඳින්වීමට හැකි බවත් එහිදී අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කොට සිටියාය. කෘතිම බුද්ධිය වගකීමකින් යුතුව නිර්මාණය කොට භාවිතා කරද්දී ආපදා පූර්ව සූදානම සහ ප්‍රතිචාර දැක්වීම ශක්තිමත් කරන්නත් මහජන ආරක්ෂාව තහවුරු කිරීමටත් පරිසරය ආරක්ෂා කිරීමටත් තීරණ ගැනීමේ හැකියාව ඉහළ නැංවීමටත් වඩාත් සුරක්ෂිත මෙන්ම ඔරොත්තු දෙන සමාජයක් ගොඩනැගීමටද දායකත්වයක් ලබා ගන්නට හැකි බැව් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. වත්මන් රජය විසිදවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරනු ලැබුවේ අධිකරණය ඇතුළු සමස්ත රාජ්‍යාන්තරණයම තම ග්‍රහණයට ගනිමින් රාජ්‍ය බලය අත්පත් කර ගැනීමේ අරමුණින් බව පිවිතුරු හෙළුරුමේ නායක හිටපු අමාත්‍ය උදේව ගම්මන්පිල මහතා පවසයි. මාධ්‍යාමෝකදී අදහස් දක්වමින් මේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ආණ්ඩු බලය හිමි වුවද රාජ්‍ය බලය මෙතෙක් ලැබී නැති බවට රජයේ මැති ඇමතිවරුන් කරන පැරණි ප්‍රකාශ කොමියුනිස්ට් න්‍යායන් මත පදනම් වූවක් බවයි. වසර 5ක කාලයක් අවසන් නොවන පරිදි සමස්ත පාලන යන්ත්‍රයේම සිය පක්ෂයේ පූර්ණ ආධිපත්‍යයට යටත් කර ගැනීම මොවුන්ගේ සැබෑ අරමුණු වී ඇතැයි ඔහු චෝදනා කරයි. මෙම සැලසුමේ ප්‍රධානතම පියවර අධිකරණ පද්ධතිය යටපත් කර ගැනීම වන අතර රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට හිමි විය යුතු දෙපාර්තමේන්තු ප්‍රධානී තනතුරු පවා අහිමි කරමින් පිටතින් සිය පාක්ෂිකින් මේ සඳහා බඳවා ගන්මින් සිටින බවද ඔහු විසින් පෙන්වා දී ඇත. එසේම වත්මන් පරිපාලන යටතේ අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන මෙහෙවුම් ලබන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ නියෝග මත නොව පළවත්තේ පීටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයෙන් ලැබෙන විධානවලට අනුව බවද ගම්පැම්පිල මහතා චෝදනා කරයි. මීට පෙර පැවති කිසිදු රාජ්‍යයක් යටතේ සිරිකොත නෙළුම් මාවතෝ ඩාලිපාර යන පක්ෂ කාර්යාලවලින් රට පාලනය නොකළ බව සිහිපත් කළ හිටපු අමාත්‍ය

ජනාධිපතිවරයා මෙවැනි ක්‍රියාමාර්ග හරහා රට භයානක ඒකපාක්ෂික ඒකාධිපති පාලනයක් කරා තල්ලුවමින් පවතින බව අවධාරණය කර සිටී. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යවහාර අධිකරණයේ ස්වාධීනත්වය සහ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් තහවුරු කිරීමේ අරමුණු කරගනිමින් විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ සහ සිවිල් බලවේග එක්ව සම්පාදනය කරන ලද ඒකාබද්ධ සම්මුතියක් ජනගත කිරීම කොළඹදී සිදුවින. මෙම අවස්ථාව සඳහා වර්තමාන පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂ මෙන්ම පාර්ලිමේන්තුවේ නියෝජනය නොකරන දේශපාලන කණ්ඩායම් වෘත්තීය සමිති නායකින් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඇතුළු පාර්ශ්ව 20කට අධික සංඛ්‍යාක නියෝජිතින් සහභාගී වින. දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ ඉදිරිපත් කරන මෙම ඒකාබද්ධ ප්‍රකාශනය සම්බන්ධයෙන් සියලු පාර්ශ්වයන් අතර පූර්ව එකඟතාවයක් ගොඩනැගී ඇති බවයි. රාජ්‍ය ආයතනවල ස්වාධීන පැවැත්ම තහවුරු කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන සම්ප්‍රදායන් සුරකීම උදෙසා පුළුල් වේදිකාවක අවශ්‍යතාවය පසුගිය සත කිහිපය පුරාම විපක්ෂයේ පාර්ශ්වයන් අතර සාකච්ඡාවට ලක් විය. ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මෑතකදී අවධාරණය කර තිබුණේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී යාන්ත්‍රණය ආරක්ෂා කර ගැනීම උදෙසා සියලු විපක්ෂ කණ්ඩායම් එක්ව පොදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම කාලීන අවශ්‍යතාවයක් බවයි. ශ්‍රී ලංකාවේ වර්තමානයේ මුහුණ දෙන ආර්ථික සහ මූල්‍ය අභියෝග ජය ගැනීමේදී නීතියේ ආධිපත්‍ය සහ විනිවිද භාවය අත්‍යවශ්‍ය සාධකයක් ලෙස පිළිගැනේ. ජාත්‍යන්තර මූල්‍ය ආයතන ණය හිමියන් සහ විදෙස් ආයෝජකින් රටක් කෙරෙහි විශ්වාසය තබන්නේ අධිකරණ පද්ධතියේ සහ රාජ්‍ය ආයතනවල පවතින ස්වාධීනත්වය මතයි. ආයෝජන සුරක්ෂිත භාවය, ව්‍යාපාරික විශ්වාසය සහ මූල්‍ය විනය පවත්වා ගැනීමට නම් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ශක්තිමත්ව පැවතීම මූලික පදනම් වන බව ආර්ථික සමාජ විශ්ලේෂකින්ගේ පොදු අදහසයි. එබැවින් මෙම දේශපාලන එකමුතුව රටේ ආයතනික පද්ධතිය ශක්තිමත් කිරීමේ පුල් සංවාදයක ආරම්භයක් ලෙස දේශපාලන විචාරකයෝ දකිති. වත්මන් ආණ්ඩුව නීතිය කාටත් පොදුයයි කියා පැවසුවද උතුරු නැගෙනහිර දෙමළ බෙදුම්වාදී අන්තවාදයට සහ ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමට පූර්ණ නිදහස ලබා දෙමින් දකුණේ දේශපාලන ප්‍රතිවාදීන් දඩයම් කිරීමේ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා කරයි. යාපනයේ නල්ලූර් ප්‍රදේශයේ LTT සංවිධානයේ ප්‍රධාන පෙළේ නායකයෙකු තිලීපන් හෙවත් රාසයියා පර්දීපන්ගේ ලෝකඩ ප්‍රතිමාවක් ස්ථාපනය කර ඊට මල් මහන් පුදමින් ප්‍රසිද්ධියේ වීරත්වයට නැංවීමේ සිදුවීම විමල් වීරවංශ මහතාගේ දැඩි දෝර්ෂ දර්ශනයට ලක්විය. ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරව තහනම් කරන ලද LTT සංවිධානයේ ලාංඡන කොඩි ප්‍රදර්ශනය කිරීම සහ ත්‍රස්තවාදීන් ප්‍රසිද්ධියේ ඇගැයීම නීතියෙන් තහනම් කර තිබියතීත් මෙම නීති විරෝධී ක්‍රියාවන් සඳහා ආණ්ඩුවේ අනුදැනුම සහනුබලය හිමිව ඇති බව හෙතම පවසයි. පාසල් දරුවන් නිලැඳුමින් ගුරුවරුන් සමග පැමිණ මෙවැනි සමරුම් වලට එක්වන්නේ විදුහල්පතිවරුන්ගේ අවසරය ඇති බව පෙන්වා දෙන වීරවංශ මහතා ඒ සඳහා ආණ්ඩුවේ ආශිර්වාදය හිමිව ඇති බවත් පසුගිය ජනාධිපතිවරණයේදී ඩයස්පෝරාව සමග ඇතිකරගත් එකඟතාවයන් සහ ලැබුණු මුදල් කුට්ටි නිසා උතුරේ ජාතිවාදයට සහ අන්තවාදයට නිදහසේ වැඩෙන්නට ඉඩ දී ඇති බවත් පෙන්වා දුන්නේය. එමෙන්ම උතුරේ ත්‍රස්තවාදී නායකින් සැමරීමට ඉඩ දෙන අතරතුර නැගෙනහිර දිවුලපතාන සිංහල ගොවීන්ට තමන්ගේ වගාබිම් වලට ඇතුළු වීමට මහවැලි අධිකාරිය හරහා බාධා පමුණුවන බවත් වවුනියාවේ බඩුන්නාගල ඇතුළු බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්ථාන විනාශ වීමට ඉඩහැර ඇති බවත් පැවසූ ඒ මහතා මෙය ආණ්ඩුවේ සැබෑ ජාතිවාදී මූනුවර බවද හෙළිදරව් කොට සිටියේය. මේ අතර යාපනයේ නල්ලූර් ප්‍රදේශයේ 2026 සැප්තැම්බර් මාස 15 දින ඉදිකරන ලද LTT සංවිධානයේ සමාජික කූ තිලීපන්ගේ ප්‍රතිමාව වහාම ඉවත් කරන ලෙසත් එය ස්ථාපිත කිරීමට වගකීවුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් සර්වජන බලය යාපනයේ දිස්ත්‍රික් සංවිධායක අරුන් සිද්ධාර්ථ මහතා රජයෙන් ඉල්ලා සිටි. රජය විසින් එම ප්‍රතිමාව ඉවත් කිරීමට අපොහොසත් වුවහොත් LTT සංවිධානයෙන් පීඩාවට පත් දෙමළ මුස්ලිම් සහ සිංහල ජනතාව සංවිධානය කර තමන් විසින්ම ප්‍රතිමාව ඉවත් කරන බව දේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කොට සිටි. එවැනි ක්‍රියාවක් සිදු කිරීමේදී අවශ්‍ය වුවහොත් සිරගත වීමටද වුවද තමන් සූදානම් බව ඔහු විසින් කියා සිටී. සැප්තැම්බර් මස 26 වන දිනට යෙදෙන බිනර පෝය දින මුලතිව් කුරුන්දී රජමහා විහාරයේදී පැවැත්වීමට නියමිත පූජා වැඩසටහන සම්බන්ධයෙන් අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස පූජ්‍ය ගල්ගමුවේ ශාන්ත බෝධි නායක හිමියන්ට නියෝග කොට ඇත. 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 106.1 වන වගන්තිය ප්‍රකාරව මෙම නියෝගය නිකුත් කොට ඇත. නෙඩුන්කේනී පොලිස් වසමේ නයිනමඩු සක්ෂිතේ පීති බෞද්ධ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත්
භූමිය තුල බෞද්ධ සහ හින්දු භක්තිකයන් විසින් එකම දිනයක එකම වේලාවක ආගමික වතාවත් සිදු කිරීමට යන බවත් එමගින් ජාතීන් අතර ජනවාර්ගික ගැටුම් ඇතිවීම ආගමික සංහිඳියාවට බාධා සිදුවීමටත් ඉඩ ඇති බවට නෙදුන්කේණී පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අධිකරණයට කරුණු වාර්තා කොට ඇත. ඒ අනුව කරුණු විමසීම සඳහා 2026 සැප්තැම්බර් මාස 24 වන දින වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පෙටී සිටින ලෙස පූජ්‍යගල් ගමුවේ ශාන්ත බෝධිනායක හිමියන්ට නියෝග කොට තිබේ. ඕස්ට්‍රේලියාවේ පවතින දැඩි නිවාසයන්ගේ සහජීවන වේදම් පීඩනය පාලනය කිරීමේ අරමුණින් රටට පැමිණ විදේශීය සංක්‍රමණින්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස සීමා කිරීමට අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීසීගේ කම්කරු ආණ්ඩුව ප්‍රමුඛ රජය විසින් තීරණය කොට ඇත. කැන්බරා නුවර ජාතික මාධ්‍ය සමාජය අමතමින් ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ග් මහතා ප්‍රකාශ කළේ තාවකාලික වීසා මගින් රට තුල රැඳී සිටින පිරිස් පාලනය කිරීම සහ වීසා නීති අනිසි ලෙස භාවිතා කිරීම වැළැක්වීම සඳහා මෙකී පියවර ගන්නා බවයි. පසුගිය වසරවල වාර්තාගත ලෙස ඉහළ ගිය ශුද්ධ විදේශ සංක්‍රමණික සංඛ්‍යාව මෙම මූල්‍ය වර්ෂයේදී 245,000 දක්වාත් ඉදිරි මූල්‍ය වර්ෂයේදී 225,000 දක්වාත් පහත හෙලීම රජයේ ස්ථිර ඉලක්කය බව අමාත්‍යවරයාවදී අවධාරණය කොට සිටියේය. නව ප්‍රතිසංස්කරණ යටතේ වැඩිම බලපෑමක් එල්ල වනුයේ ජාත්‍යන්තර සිසුන්ටය. මින් ඉදිරියට පශ්චාත් උපාධි පරීක්ෂණ හෝ පැසිෆික් සහ ආසියාන් කලාපීය විශේෂ සහන යටතේ එන සිසුන්ට හැර සාමාන්‍ය උපාධි හෝ ඩිප්ලෝමා පාඨමාලා සඳහා පැමිණෙන විදෙස් සිසුන්හට තම කාලාත්‍රයා හෝ දරුවන් ඔස්ට්‍රේලියාවට කැඳවා ගැනීමේ අවස්ථාව අහිමි වේ. කෙසේ වෙතත් දැනටමත් රට තුළ සිටින පවුල් විසිරුවා හැරීමක් සිදු නොවන බවද රජය විසින් පවසයි. මීට අමතරව ඔස්ට්‍රේලියාව තුළ දිගින් දිගටම රැඳී සිටීමේ අරමුණින් එකම මට්ටමේ විවිධ කෙටි පාඨමාලා හදාරමින් වීසා දීර්ඝ කරගැනීමේ ක්‍රමවේදය මුළුමනින්ම තහරම් කිරීමට නියමිතය. ඒ අනුව මින්පසු සිසුවෙකුට වෙනත් පාඨමාලාවක් හැදෑරීමට අවශ්‍ය නම් එය පෙර හැදෑරූ පාඨමාලාවට වඩා ඉහළ සුදුසුකමක් විය යුතු අතර ඒ සඳහා නව වීසා බලපත්‍රයක් සඳහා නැවත අයදුම් කළ යුතු වෙයි. සාමාන්‍ය සංචාරක වීසා මගින් ඔස්ට්‍රේලියාවට පැමිණ පසුව රට තුලදීම ශිෂ්‍ය හෝ වෙනත් තාවකාලික වීසා කාණ්ඩවලට මාරුවීම වැළැක්වීමටද පියවරගෙන ඇත. ඒ අනුව සංචාරක වීසා සඳහා සාමාන්‍යයෙන් නැවත දීර්ඝ කළ නොහැකි කොන්දේසි ඇතුළත් කිරීමටද නියමිතයි. එමෙන්න කෘෂිකාර්මික හා ග්‍රාමීය ප්‍රදේශවල සේවය කරමින් රට තුල රැඳී සිටින තරුණ විදේශිකින් සඳහා වන වීසා ක්‍රමයට ලොතරැයි ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබේ. පසුගිය වසරවල දසදහස් ගණනක් දෙවන සහ තෙවන වසරවල රැඳී සිටියද ඉදිරියේදී දෙවන වසර සඳහා රැඳී සිටීමට අවස්ථාව හිමිවන්නේ වාර්ෂිකව 45,000කට පමණක් වන අතර තෙවන වසර සඳහා 5,000ක් දක්වා සීමා කෙරේ. වීසා කාලය අවසන් වීමෙන් පසුවත් නීති විරෝධීව රට තුල රැඳී සිටින පුද්ගලයන් සොයා පිටුවහල් කිරීම සඳහා අමතර නිලධාරීන් සිය දෙනෙක් අනුයුක්ත කිරීමටත් රඳවා ගැනීමේ මධ්‍යස්ථානවල ධාරිතාව ඉහළ නැංවීමටත් පියවරගෙන ඇත. එසේම කිසිදු පදනමක් නොමැතිව සරණාගත අයදුම්පත් යොමු කරමින් කාලය දීර්ඝ කර ගැනීමට සංක්‍රමණකින් පොළඹවන වීසා නියෝජිතින්ගේ බලපත්‍ර අහෝසි කිරීමට හැකිවන පරිදි ආචාර ධර්ම පද්ධතියද සංශෝධනය කිරීමට නියමිතයි. පෘථිවිය මත පැවති කඳවුරු දෙකේ ගැටුම්කාරී පැරණි පිටපත චන්ද්‍රයා ආශ්‍රිත අභ්‍යවකාශය තුළ ද ඇමරිකාව විසින් යලි ක්‍රියාත්මක කරමින් සිටී. ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තා කරන පරිදි ඇමරිකානු ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ කමිටුවේ සභාපති ඩයන් කේයින් බදාදා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට සිටියේ ඇමරිකානු හමුදා පෘථිවි කක්ෂයේ පමණක් නොව චන්ද්‍රයා වටාද සටන් සඳහා සූදානම් විය යුතු බවයි. ඇමරිකානු හමුදාව දැන්ම අනුවර්තනය විය යුතු බවත් එමගින් මුහුදුපත්ලේ සිට චන්ද්‍රයා ආශ්‍රිත අභ්‍යවකාශය දක්වා සටන් කිරීමට දරා සිටීමට සහ ජයග්‍රහණය කිරීමට සූදානම් විය යුතු බවත් කේයින් විසින් වැඩිදුරටත් ප්‍රකාශ කොට සිටී. චන්ද්‍රයා ආශ්‍රිත ප්‍රදේශයේ සිය යුද පිටියක් ලෙස සංකල්පගත කිරීම තුළින් මෙන්ම ඊට දින දෙකකට පෙර කක්ෂගත අභ්‍යවකාශ අභියෝධවා ඇති බව වොෂින්ටනයේ ප්‍රසිද්ධියේ පිළිගැනීමත් සමග ඇමරිකානු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් ඉතා ආක්‍රමණශීලී සහ අනතුරුදායක සංඥාවක් නිකුත් කරමින් සිටින බැව් එකී වාර්තාව පෙන්වා දෙයි. අදරණීයමිත සතියේ සිංහල පුවත් පමණයි. පුවත් සම්පාදනය අන්තර්ජාලයේ පුවත් ඇසුරිනි. ඔබ සැමට සුවදායක සතියක්. ආයුබෝවන්.

අපිට අපේ දූ දරුවන් ඉදිරිපත් කරන ප්‍රසංගයක් සම්බන්ධයෙන් දැන්වීමක් මහමෙවුනා සිංහල භාෂා පාසලෙන් ලැබී තිබෙනවා. මෙල්බන් මහමෙවුනාව භාවනා අසපු සංචිතයට අයත් මවුන්ට් එව්ලින් වෙස් සහ නරේවරන් අසපුවල ඉරිදා දහම් පාසල්වල අධ්‍යාපනය ලබන දූ දරුවන් විසින් ඉදිරිපත් කරනු ලබන වාර්ෂික විවිධ ප්‍රසංගය වන සිඟිති දහම් මම්පෙත 2026 සැප්තැම්බර් මස 20 ඉරිදා ස්ප්‍රිංවේල් සිටි හෝල් හිදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. පෙරවරු 11:30 ආරම්භ වන මෙම සුවිශේෂී ප්‍රසංගය නාට්‍ය, කවි, ගීත, ගායනා, නර්තන සහ දරුවන්ගේ විවිධ නිර්මාණාත්මක අංග රැසකින් සමන්විත වේ. අපගේ දූ දරුවන්ගේ දහම් දැනුම, කුසලතා සහ නිර්මාණශීලී හැකියාවන් අගයමින් ඔවුන් දිරිමත් කිරීම සඳහා මෙම ප්‍රසංගයේ නැරඹීමට ඔබ සැමට ආදරයෙන් ආරාධනා කර සිටිමු. ඔබගේ පැමිණීම අපගේ දූ දරුවන්ට මහත් දිරිගැන්වීමක් වනු ඇත. ඉතින් මම නැවතත් ස්ථානය සහ දිනය මතක් කරන්නම්. දිනය සැප්තැම්බර් මස 20 ඉරිදා, එනම් අද දින පෙරවරු 11:30 ප්‍රින්වේල් සිටි හෝල් හිදී මේ සිඟිති දහම්මම් පෙත 2026 ප්‍රසංගය පැවැත්වෙන්නේ. ඉතින් මේක අපේ දූ දරුවන් ඉදිරිපත් කරන ප්‍රසංගයක්. ඒ වගේම මේක සංවිධානය කරන මහමෙවුනා සිංහල භාෂා පාසල අපේක්ෂා කරනවා බොහෝ දෙනෙක් මේ ප්‍රසංගය බලන්න ඇවිල්ලා මේ දූ දරුවන්ගේ කුසලතා වර්ධනය කරගන්න ඔවුන් දිරිමත් කරයි කියලා.

0: ඔන්න ඕකට තමයි කියන්නේ හිනාව කියලා. ওই හිනාවට අපි කවුරුත් කැමති. ලෝකෙ කොහේ හිටියත් අපේ අය හිනාවෙන්න හරි ආසයි. ඉතින් මේ හැමෝම එකතු කරලා එකම තැනක හිනාවෙන්න සතුටු වෙන්න නැත්නම් ඔගුල ලෝකෙ කොහෙ හිටියත් දෙසැම්බර් 19-20 ඔගුල ඉන්න ඕනි ලංකාවේ. එතනදී අපි ඇති වෙන්න හිනාවෙමු සතුටු වෙමු. රිදම් ඔෆ් ලංකා, මේක ඉන්න මොන වැඩක්.
1: අම්බුසැමි ආදරය හා ලිංගතුකම ගැන කියවෙන මෙම ගීතය ක්‍රිෂාන්ත එරන්දකගේ ගායනයක්. පද රචනයේ රසික ඩේ දුමින්ද, සංගීතයේ දර්ශන වික්‍රමතුංග.

0: දැන් වේලාව උදෑසන 9යි. ඔබ මේ සවන් දෙමින් සිටින්නේ 3% ගුවන් විදුලියේ සිංහලංශයේ ගෙනෙන ඉරිදා සංග්‍රහයටයි.
1: හුරු නුහුරු සිසර දිසානායකගේ
2: කුස්ම නැත්තම් සුසුම ඒ වගේම පිපාසය අපට හුරු දේවල් ජීවිතයේ තියෙන තුරාවටම අපට ඕන කරන හුරු දේවල් වාතය වතුර අපට නැතිවම බැරි හුරු දේවල් ජීවිතේ පුරාවටම මේ දේවල් අපට ලැබෙන්නේ කොහෙන්ද ස්වභාවික පරිසරයෙන් කාලයක් යනකල්ම පරිසරය ගැන හිතන්න අතපසු කෙරුව අපට දැන් පරිසරය කියන වචනයත් හුරු පුරුදු දෙයක් වෙලා බටහිර පුනරුදයත් එක් ඇති වුණ කාර්මික විප්ලවය නිසා මිනිසුන්ට පරිසරය ගැන හිතන්න අමතක වුණේ. ඒත් පරිසරයේ වටිනාකම පරිසරය රැකගන්න එකේ වටිනාකම ගැන මතක් කරලා දෙන්න ලෝකෙ පුරාම එක එක විදිහේ සංවිධාන බිහි වෙනවා. පාරිසරික දේවල් වැඩි දියුණු කරන්න ඕන දේවල් ඕන තරම් විදිහේ වැඩපිළිවෙළවල් හැම තැනම. මේ සංවිධාන අතරේ මුල් පෙළේ සංවිධානයක් තමයි එක්සත් ජාතීන්ගේ පරිසර සංවිධානය United Nations Environment Program UNEP. පරිසරය ගැන ලියවුණු හොඳම ප්‍රකාශනය විදිහට මේ සංවිධානයෙන් ප්‍රකාශයට පත් කෙරුණ ලියවිල්ල අපට ඒ තරම් හුරු නැති නුහුරු දෙයක් වෙන්න පුළුවන්. ඒ ලියවිල්ල ලියු තැනැත්තා ආදිවාසී නායකයෙකු බව නුහුරු දෙයක් වෙන්න පුළුවන්. ඒ ලියවිල්ල ලියවුණු ආදිවාසී භාෂාවත් නුහුරු දෙයක් අපි හැමෝටම. ඉතින් කවුද මේ ආදිවාසී නායකයා? ඩුවාමිස් නැත්තං සුප්පමිස් ගෝත්‍රයට අයත් රතුඉන්දියානු ආදිවාසී නායකයයි සියැටෙල්. 1780 අවුරුද්දේදී ඇමරිකාවේ වයඹ කෙළවරේ වොෂින්ටනයේ බ්ලේක් දූපතී ඉපදුණු සියැටෙල්ගේ ගෝත්‍රික නමේ අදහස පිරිසිදු ලවණ ජලයේ ජීවත් පන්නෝ කියන අදහසයි. මසුන් මරමින් තාරාවුන් මුවන් මාගේ කුඩා සතුන් දඩයම් කරමින් ජීවිතය ගතගස්සාගත්ත මේ ගෝත්‍රකයින් අල වර්ග ඒ වගේම බෙරි පළතුරු වර්ග වවන්නත් හුරු වෙලා තිබුණා. 1792 මේ ප්‍රදේශවල සංක්‍රමණය වුණු සුදු ජාතිකයන්ගේ වැඩකටයුතුවලට මේ ස්වදේශිකයන් සහයෝගය දුන්නේ තමන්ට ලැබෙන ප්‍රතිලාභ ගැනත් හිතලා වෙන්න ඇති. ඒත් අවුරුදු 50ක් විතර තිස්සේ මේ අය කළේ වහල්කමක්. සංක්‍රමණකයන්ගෙන් එන තාඩන පීඩනත් එන්න එන්නම වැඩි වුණා. 1850 මේ සංක්‍රමණකයන්ගේ කොංග්‍රසය 50ක් ගෙනාවා. ඔරිජන් ඩොනේෂන් ලෑන්ඩ් ක්ලේම් කියන මේ පනතෙන් කියවුනේ සංක්‍රමණික සුදු මිනිසුන්ට පවරලා දීලා ස්වදේශික ගෝත්‍රකයන්ට තමන්ගේ ඉඩම් වලින් අයත් වෙන්න කියන එක. මේ කාලේ වෙනකොටත් වයස අවුරුදු 20 ගණනක සියැටෙල් ගෝත්‍රික නායකයෙක් වෙලා හිටියේ. මේ අය සුදු අයගේ අන පනත් වලට හිස නැමුවේ නැහැ. අන්තිමට ෆ්‍රැන්ක්ලින් පියර්ස් ආණ්ඩුකාරවරයා යෝජනා කළේ මේ ගෝත්‍රික ඉඩම් මිලේට විකුණන්න කියලා. ඒ යෝජනාවට පිළිතුරක් විදිහට සියැටෙල් ලියපු දිගු ලියුමයි පස්සේ කාලයක ඉංග්‍රීසියට පරිවර්තනය කරගෙන එක්සත් ජාතීන්ගේ පරිසර සංවිධානය ප්‍රකාශයට පත් කළේ. ඇත්තටම මේ ලියවිල්ල පරිසරය ගැන සංවේදී වෙලා ලියපු හරිම සංවේදී අර්ථවත් ලිපියක්. අපට නොහුරු මේ ලිපියෙන් කොටස් කීපයක් මේ විදිහට උපුටා ගන්නේ JRP සූර්යප්පෙරුම විද්වතානන් 2001 මාර්සේ අප්‍රේල් 29 දිවයින පුවත්පතට පරිවර්තනය කරලා ලියපු සිංහල ලිපියෙන්. මේ ලිපිය අපට හමු වෙන්නේ දයානන්ද සෝමසුන්දර මහාචාර්යවරයා සංස්කරණය කරලා ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ ප්‍රකාශයට පත් කරපු ශ්‍රී ලංකාවේ ආදිවාසීන් ග්‍රන්ථයෙන්. පිටු අංක 221 ඉඳන් 226 වෙනකල් මේ ලිපිය පළ වෙලා තියෙනවා.

සියටල් මේ ලිපිය ලියන්නේ 1854 දී. නිල් අහසත් පොළවේ උණුසුමත් බිකිනීම හෝ මිලදී ගැනීම සඳහා වූ ඔබගේ අදහස අපට නුහුරුවන්නේය. සියටල් එහෙම කියනවා. සුළඟේ නැවුම් බව හෝ ජලයේ කාන්තිය අපට අයිති නොවේ නම් ඒවා මිල කිරීමට හෝ මිලදී ගැනීමට ඔබට හෝ අපට හැකියාවක් නැත. ඒ සියටල්ගේ ප්‍රකාශයේ ලියුමේ තියෙන කොටස්. මේ මිහිතලයේ සෑම බිම් අමගලම මගේ පරපුරට ශුද්ධ වස්තුවකි. දිලිසෙන දේවදාර ගසක සෑම කිනිත්තක්ම වැලි තලාවෙන් පිරී ගිය සෑම වෙරළක්ම අඳුරු වනාන්තරවල තියෙන සෑම මිහිඳුම් වලාවක්ම සිහින් ගී ගායන සෑම කුඩා ප්‍රාණියෙක්ම මගේ මිනිසුන්ගේ මතකයේ හා අත්දැකීම් සමුජායේ පූජනීය වස්තූහු වන්නෝය. ගස් අතරින් විහිදී යන සෑම අඩිපාරක්ම මිනිසා පිළිබඳ ස්වර්ණමය ස්මරණ රැගෙන යන්නේය. අපි මිහිතලයේම කොටසක් වන්නෙමු. මිහිතලයේද අපගේම කොටසක් වන්නේය. සුගන්ධවත් පුෂ්පයෝ අපගේ සොහොයුරියෝය. පින්නිමුවා, අශ්‍රයා, මහරාජාලියා මේ සියල්ලෝම අපගේ සහෝදරයෝ වෙති. ගිරිශිඛරද, තනබිම්වල තෙතමනේද, පෝනියාගේත් මිනිසාගේත් සිරුරේ උණුසුමද යන මේ සියල්ලම එකම පවුලකට අයත් වන්නේය. ගංගාදියේ ගලාබස්නා දිදුලන දියදහර හුදු ජලයම නොව අප මුතුන් මිත්තන්ගේ රුහිරයයි. පකුණුවල පැහැදිලි ජලතලාවේ පතිත වන සෑම අඳුරු ඡායාවක්ම කියාපාන්නේ මගේ වර්ගයාගේ ජීවන සිදුවීම හා ස්මරණයයි. මේ ජලය නගන මිමිනුම මගේ මුතුන් මිත්තන්ගේ කටහඬ වන්නේ ගංගාවෝ අපගේ සොහොයුරියෝ වෙති. ඔහු අපගේ පිපාසය සංසිඳවති. අපගේ ඔරුද පාරුද ගෙන යති. අපගේ දරුවන් පෝෂණය කරති. උලමා ගයන හුදකලා ගීතය හෝ රාත්‍රියේ පකුණක අසබඩ මෙඩියන්ගේ තර්ක විතර්ක වැනි දෑ ඇසීමට නොලැබෙන ජීවිතයේ හරයක් ඇත්තේද? සිරිපද වැස්සේ තෙමෙන දේවාධාර තුරුමුදුනින් නැගෙන සුවඳ මද මුදු පවන් වී පාවී අපගේ ගත්සිත සනසන්නේය. සුළඟ රතු මිනිසාට බෙහෙවින් අගනේය. සත්තු තුරුලිය මිනිස්සු යන අය අපි සියලු දෙනාම එකම ප්‍රාණවායුව හවුලේ බෙදා ගනිමු. අපගේ මුතුන් මිත්තන්ට ජීවය ලබා දුන් සුළඟම ඔවුන්ගේ අවසාන හුස්මද ආපසු ලබා ගන්නේය. ඒ සුළඟම අපගේ දරුවන්ගේ ප්‍රාණවායුව වන්නේය. සියටල් ලිපියට මුල පුරන්නේම මේ විදිහට ලියමින්. කෙසේ වුණත් අපි ඔබගේ ඉල්ලීම සලකා බලන්නෙමු. මක් නිසාදයත් මේ භූමිය අප ඔබට විකුණන්නේ නැතිනම් ඔබගේ සුදු මිනිසුන් තුවක්කු අමෝරාගෙන විත් අපගේ භූමිය උදුරා ගන්නා වග අප දන්නා බැවිනි. සියටල් ඇතුළු ඩ්වායිෂ් ගෝත්‍රය සිටි බිම සෙන්ට්‍රල් පොකට් සවුන් ප්‍රදේශය සියටල් නමින් නම් කරන්න ඇත්තේ මේ නිසා වෙන්නැටි. සියටල්ගේ ප්‍රකාශනය මුල් කරගෙන පුෂ්කර වන්නයාරච්චි රචකයා ලියලා රුවන්ශ්‍රී වල්පොල සංගීතවේදියා සංගීතවත් කරලා සුනිල් එදිරිසිංහයන් ගායනා කරන මේ ගීතය නම් හුරු ගීතයක් වෙන්නත් පුළුවන්. ඒ මෙල්බන් නුවර ප්‍රසංගයකදී මේ ගීතය ගැයුණු නිසා.

ආගමන මාත්‍ය ටෝනි බර්ග් මහතා රජය දීර්ඝ කාලයක් තිස්සේ එළිදැක්වීමට තටමමින් සිටි සංක්‍රමණ වෙනස්කම් බ්‍රහස්පතින්දා කැන්බරාහි නැෂනල් ප්‍රෙස් ක්ලබ් හිදී ප්‍රකාශයට පත් කළේය. සංචාරක, ශිෂ්‍ය සහ වැඩකරන නිවාඩු වීසා පිළිබඳව මෙහිදී අනාවරණය කෙරුණි. මෙම මුදල් වර්ෂයේ සඳහා ශුද්ධ විදේශික සංක්‍රමණ සංඛ්‍යාව 245,000 වනු ඇති බවත්, 2027-28 මුදල් වර්ෂයේ සඳහා එම සංඛ්‍යාව 225,000 සීමා කිරීම රජයේ ඉලක්කය බවත් ඒ මහතා පැවසීය. සංක්‍රමණය පාලනය කිරීමේ දැඩි පියවරක් ලෙස විදේශික සිසුන් හට වීසා වර්ගය මාරු කිරීමට සහ තම පවුලේ සමාජිකයින් ඕස්ට්‍රේලියාවට කැඳවාගෙන ඒමට ඇති අවස්ථා සීමා කෙරෙනු ඇත. නමුත් උපාධියක් සම්පූර්ණ කිරීමෙන් පසු තාවකාලික උපාධිධාරී වීසා, ටෙම්පරරි ග්‍රැජුවේට් වීසා බලපත්‍රයකට මාරුවීම කුසලතා අවශ්‍යතාවක් පවතින රැකියාවක් සඳහා සේවා යෝජකයෙකුගේ අනුග්‍රහය, ස්පොන්සර්ෂිප් ලබා ගැනීම සහ පසුව ස්ථිර පදිංචිකරුවකු සහ පුරවැසියෙකු බවට පත්වීම යනු පද්ධතියේ ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වීමක් මිස වීසා වර්ග මාරු කරමින් සිටීමක්, වීසා හොපින් නොවන බව ඇමතිවරයා අවධාරණය කළේය. වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙහි වෙසෙන

0: පුද්ගලයින් රටින් පිටවයාම තහවුරු කිරීම සඳහා ඇල්බනීසි රජය අනුකූලතා පියවර ශක්තිමත් කරනු ඇත. නව ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා බොහොමයක්ම සඳහා පවුලේ සමාජිකයින් හට වීසා ලබා දීම නවත්වනු ඇත. බර්ක් මහතාගේම වචනවලින් කියතොත් මෙය උපාධි වීසා උපපන්තිය 485 සබ් ක්ලාස් 485 දක්වාද ව්‍යාප්ත වේ. නිවේදනය කරන ලද අනිකුත් සෑම වෙනසක්ම මෙන්ම මේද බලපාන්නේ නව ඇඳුම්පත් සඳහා පමණි. රජය මෙහි සිටින පවුල් බිඳ නොදමන බවත් ඔවුන් ඕස්ට්‍රේලියාවෙන් පිටව යන තෙක් හෝ ස්ථිරපදිංචිය සඳහා ඔවුන්ට අවස්ථාවක් නොලැබෙනු ඇතැයි තහවුරු වන තෙක් මෙහි රැඳී සිටීමට හැකි බවද ඇමතිවරයා පැවසීය. නමුත් තවදුරටත් සිසුන් හට ස්වයංක්‍රීයව පවුලේ සමාජිකයින් ගෙන්වා ගැනීමට ඇති හැකියාව අහුරන බවද ඒ මහතා පැවසීය. සෞඛ්‍ය සේවා ඉදිකිරීම්, අධ්‍යාපනය, නීතිය ක්‍රියාත්මක කිරීම, ආරක්ෂක, ස්වභාවික සම්පත්, කෘෂිකර්මාන්තය, ජලජීවී වගාව සහ මසුන් ඇල්ලීම යන ක්ෂේත්‍රවල ඇඳුම්කරුවන් හට ප්‍රමුඛතාවය ලබා දීම සඳහා කුසලතා සංක්‍රමණ වැඩසටහන වෙනස් කරනු ලැබේ. සංචාරක වීසා බලපත්වල තවදුරටත් රැඳී සිටීම තහනම් නෝ ෆර්දර් ස්ටේ කොන්දේසියක් හඳුන්වා දෙමින් සංචාරකයින් හට ඕස්ට්‍රේලියාවේ රැඳී සිටීම දීර්ඝ කර ගැනීම වළක්වනු ඇත. කෘෂිකර්මාන්තය සහ සංචාරක කර්මාන්තය සඳහා වන කාර්ය මණ්ඩලය දැඩි ලෙස රඳා පවතින වැඩකරන නිවාඩු හිමියන්ගේ වීසා බලපත්‍රද වෙනස් කරනු ඇත. වැඩකරන නිවාඩු වීසාවල දෙවන සහ තුන්වන වසර සඳහා ඡන්ද ක්‍රමයක් හඳුන්වා දෙනු ඇති අතර ප්‍රාදේශීය කලාපවල වැඩ කිරීම සඳහා අතිරේක අවශ්‍යතාවයක්ද හඳුන්වා දෙනු ඇත. දැනට අත්හිටුවා ඇති වැඩකරන වීසා සැකසීම යළි ආරම්භ කර අයදුම්පත් සඳහා සැකසුම් කාලය මාස 3ක් බවට පත් කරනු ඇත. 2026 මාර්තු මාසයෙන් අවසන් වූ වසර තුළ ශුද්ධ විදේශ සංක්‍රමණ සංඛ්‍යාව 292,100ක් වූ අතර එය පෙර වසරට සාපේක්ෂව පුද්ගලයින් සංඛ්‍යාවේ 5.6% අඩුවීමකි. එම කාල සීමාව තුළ පුද්ගලයින් 557,500ක් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇති අතර පුද්ගලයින් 265,400ක් ඕස්ට්‍රේලියාවෙන් පිටතට සංක්‍රමණය වී තිබින මෙය වසර 4කට ආසන්න කාලයක් තුළ වාර්තා වූ අඩුම සංක්‍රමණ අනුපාතයේ වේ. වික්ටෝරියානු මහ ඇමති බෙන් කැරල් මහතාගේ මැතිවරණ පොරොන්දුවකට අනුව ලබන වසරේ මුල සිට පුද්ගලයන් සතුව ආයුධ ඇත්තැයි සෙවීම සඳහා වික්ටෝරියානු පොලිසියට පුල් බලතල ලැබෙනු ඇත. නොවැම්බර් මාසයේදී කම්කරු පක්ෂය යළි බලයට පත්වුවහොත් ජග්ගේ නීතියේ අනුවාදයක් ප්‍රාන්තය තුළ ක්‍රියාත්මක කරනු ඇතැයි පැවසේ. එමගින් පොදු ස්ථානයක සිටින ඕනෑම අයකු සතුව පිහියා ඇද්දැයි සෙවීමට අතේගෙන යා හැකි ලෝහ අනාවරක යෂ්ටි මෙටල් ඩිටෙක්ටර් වෝන්ස් භාවිතා කිරීමට පොලිසියට ඉඩ සැලසේ. දැනට පවතින නීතිය යටතේ පොලිසියට සෝදිසි කළ හැක්කේ වරෙන්තුවක් ඇතිනම් හෝ පුද්ගලයෙකු සතුව ආයුධ ඇති බවට සාධාරණ සැකයක් ඇතනම් පමණි. මෙල්බර්න්හි තලමරින් ගුවන් තොටුපළට මගීන් බස්සවන සහ මගීන් වාහනවලට නංවාගෙන ආපසු රැගෙන යාමට මෙතෙක් පැවති ස්ථාන ඔක්තෝබර් 6 වෙනිදායින් පසු සම්පූර්ණයෙන්ම වෙනස් ස්ථානවලට ගෙන යාමට නියමිතය. නාන්වේ නැමැති ව්‍යාපෘතියේ අංගයක් ලෙස මෙම වෙනස් කිරීම සිදු කෙරේ. ක්වන්ටාස් දේශීය ගුවන් ගමන් සඳහා වන T1 පර්යන්තය, ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා වන T2 පර්යන්තය සහ වර්ජින් ගුවන් ගමන් සඳහා වන T3 පර්යන්තය භාවිත කරන මගින් සඳහා T123 ට්‍රාන්ස්පෝර්ට් හබ් යන නමින් නව ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඔක්තෝබර් 6 වෙනිදා විවෘත කෙරේ. රියදුරන් හට තලමරින් අධිවේගී මාර්ගයේ සිට නව විශේෂ පිටවීමක් ඔස්සේ ඍජුවම මෙම ප්‍රවාහන මධ්‍යස්ථානයට පිවිසිය හැක. මගින් බස්සවන ස්ථානය ඩ්‍රොප් ඔෆ් සෝන් එහි තුන්වන තට්ටුවෙහි පිහිටුවා ඇති අතර මගින් වාහනයට නංවා ගන්නා ස්ථානය පිකප් සෝන් දෙවන තට්ටුවේ පිහිටුවා ඇත. මෙම නව ප්‍රවාහන මධ්‍යස්ථාන හේතුවෙන් පර්යන්තයේ සමීපයේ තදබදයේ අඩුවන අතර රථවාහන සඳහා ඉඩකඩ සැලකිය යුතු ලෙස වැඩිවේ. වාහනයට නංවා ගැනීම සඳහා මෝටර් රථ නැවැත්වීමට ස්ථාන 100ත් 115ත් අතර සංඛ්‍යාවක් ඇති අතර බැස්සවීම සඳහා ස්ථාන 74ක් ඇත. දැනට පවතින රථවාහන මාර්ග ඉවත් කිරීම හේතුවෙන් T2 ජාත්‍යන්තර පර්යන්තය තවදුරටත් විශාල කිරීම සඳහා ඉඩ සැලසේ. ඔක්තෝබර් 6 වෙනිදායින් පසු T1, T2 සහ T3 ඉන්ඩස්ට්‍රී සඳහා දැනට භාවිතා කරන බැස්සවීමේ සහ නංවා ගැනීමේ ස්ථාන වසා දමනු ඇත. සියලුම පුද්ගලික වාහන නව T123 ට්‍රාන්ස්පෝර්ට් හබ් භාවිතා කළ යුතුවේ. ඒ දැනටමත් T4, ජෙට්ස්ටා සහ රෙක්ස් පර්යන්තයේ ඇති ක්‍රමවේදයට සමාන වන අතර ඊට වඩා විශාල පරිමාණයකින් සිදු කෙරේ. මගින් හට සමුදීමට සහ මගින් පිළිගැනීමට වඩාත් ඉඩ ප්‍රමාණයක් ලබා දී තිබේ. මාර්ග සංඥා පුවරු අනුගමනය කරමින් නව ප්‍රවාහන මධ්‍යස්ථානයට පිවිසෙන ලෙසත් ඔබට මඟ පෙන්වීමට බොහෝ පිරිසක් මුල් දිනවලදී සිටිනු ඇති බවත් ගුවන්තොටුපළ අධිකාරිය පවසයි. ඔබ බලාපොරොත්තු වන මගියා පැමිණ නැත්නම් මර්සර් ඩ්‍රයිව් අසල පිහිටි නොමිලේ වාහන නවතා තැබිය හැකි ෆ්‍රී වෙට් සෝන් කලාපය තවදුරටත් භාවිතා කළ හැකි අතර එහි ඔබගේ රථය නොමිලේ නවතා මගින් පැමිණෙන තෙක් බලා සිටිය හැක.
1: මෙරට තොරතුරු සංග්‍රහය ඉදිරිපත් කළ මා විජය වික්‍රම කරුණාසේන.

0: මා ඒ විරුදු පෙළ අද ප්‍රචාරය කළේ ඇයිදැයි ඔබ හොඳින් දන්නා බව මම දන්නවා. දශක 9කට ආසන්න කාලයක් මුළු ශ්‍රී ලාංකිකයින් තම හඬින් හුසපත් කළ දහස් ගණනකට නර්තනය දායද කළ ඒ ජව සම්පන්න කලාකාරණිය මේ වන විට මෙලොවින් නික්ම ගොස් අවසන්. ඇය අප සැමගෙන් සමුගත්තේ කළුබෝවිල පිහිටි තමන්ගේම නිවසේදී 2026 සැප්තැම්බර් මස 14 වෙනිදා. ඒ වන විට ඇය 91 වෙනි වියේ පසු වුණා. එතුමිය මුලින්ම ගුවන්විදුලි සම්බන්ධ වීම පිටපස රසවත් කතාවකුත් තිබෙනවා. ඒ කාලේ, ඒ කියන්නේ එතුමිය 15 වෙනි වියේ පසු වුණු සමයේ සමස්ත ලංකා මහා පද්දි ගායනා තරඟය කියලා තරඟයක් පවත්වලා තියෙනවා කොළඹ මහනගර සභාව විසින්. ඒ තරඟයට මෙතුමිය ඉදිරිපත් වෙලා තියෙනවා. එඩ්වින් කෝටිගුඩ මැතිතුමා තමයි තරඟ විනිශ්චයකරු ලෙස කටයුතු කරලා තියෙන්නේ.
1: මම පාසල් යන කාලේ මේ ජනගී විරුද්ධව යොමු වුණේ. ඒ කාලේ තිබුණා, මම පාසල් යන කාලේ කොළඹ නගර සභා කාර්යාලයේ සිංහල සාහිත්‍ය සංගමය මෙහෙයූ සමස්ත ලංකා මහා පද්දි ගායනා තරඟය කියලා. මුළු ලංකාවෙම ඉන්න ගායක ගායිකාවෝ ගෙනල්ලා කොටස් හතරකට. එයින් මම පළවෙනි තැනට තේරුණා. මට එතකොට වයස ඇවිත් 15ක් විතර. ඔය මේ සාහිත්‍ය පොත් කිනුටි ගිටා සංදේශය වගේ මේ දවස දෙම්මගේ නෙමෙයිනේ. ගුරුවරයා කියනවා ඒක කවිය ලස්සන්ට කියන්න පුළුවන් ළමෙක් ඉන්නම නම් කියන්න කියලා. එතකොට මට කියලා තමයි ඔය කවි කියවන්නේ. එයාත් ඒ දවස් තුල තිබුණා පාසල් අතර එක එක දිස්ත්‍රික්කවලින් තෝරගත්ත ළමයින්ගේ අවසාන මහා තරඟ තිබුණේ කොළමානද මහවිද්‍යාලේ. එතින්ද මට හම්බුනේ දෙවනි ස්ථානේ. දෙවනි ස්ථානට ආවට පස්සේ මේගෙන බොහොම ලැතියාවක් ඇති වුණා තරඟවලට යන්න.
0: මුළු ලංකාවෙන්ම දෙවනි ස්ථානේ ලැබීමත් කොයිතරම් සතුටු විය හැකි අවස්ථාවක්ද? ඒත් එතුමිය එයින් සෑහීමකට පත්ුනේ නැහැ. ඇයට අවශ්‍ය වුණේ කෙසේ හෝ පළමු ස්ථානය ලබා ගන්න.
1: ඊළඟ අවුරුද්දේ මේ කොළඹ නගර සභාව තමයි ඔය ජීවානන්ද වීරසිංහ හෙක්ටර් මාටිස් කියන දෙන්න තමයි ඔක පටන් ගත්තේ. දෙවනි අවුරුද්දෙත් ආවොහම දැන් දෙවනි අවුරුද්දෙත් මම කිව්වා. ඒ කිව්වට ඉතින් දැන් ඔක්කොම කෑ ගහනවා. මේ අර සභාගත මේක ඉඳලා පළවෙනි තැන කවුද කියලා අහනවා. එනම් සේතර කියන දයානෙල්ලම් පිටිය, දයානෙල්ලම් පිටිය කියලා කියනවා. දැන් මට ඒ වුණත් හරි බයයි. ගිය සැරේ ලැබුණ නැති හින්දා දැන් මටත් හරිම ආසාවෙන් ඉන්නේ. දැන් මේක දැන් මාව හරියට ඉතින් පුදුම විදිහට මාව අර එනවුන්සම් ජීවානන්ද වීරසිංහ මහත්මයා අහනවා කවුද පළවෙනි කියලා. දයානෙල්ලම් පිටිය කියලා කෑ ගහනවා. තව කට්ටියක් කෑ ගහනවා. දයා තව දයා කෙනෙක් ඉදිරිපත් වුණා. ඒඩී දයාවතී කියලා. ඒඩී දයා, ඒඩී දයා කියනවා. කොහොමද දැන් විනිශ්චය දෙන තැනට ආපුවාම ඩැනියෙල් මහත්මයා කිව්වේ පළවෙනි තැන ගත්තේ නෙල්ලම් පිටිය දයා කියලා.
0: එම තරඟයේ මුල් ස්ථාන තුන ලබාගත් තිදෙනා ගුවන්විදුලියට කැඳවුවේ මඩවලේ ශ්‍රත්නායක මහතායි. එතිදිනාගෙන්ම එතුමාගේ තේරීම වුණේ දයා නෙල්ලම් පිටියයි. එතුමියගේ කටාඬේ තිබූ විශේෂත්වය මඩවලේ ශ්‍රත්නායක මහතා හොඳින් අඳුනාගත්තා. ඒ විශේෂත්වය ප්‍රබලත්වය නිසාම එතුමා ඇයව ජනගී විරුදු අංශ වෙත යොමු කරේ බලාපොරොත්තු තොගයක් හිත දරාගෙන. එතුමාගේ හිතේ තිබූ ඒ සියලු බලාපොරොත්තු සියල්ල සාර්ථකව ඉටු කරමින් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ජනගී අංශයේ අභිවෘද්ධිය තකා එතුමිය ලබා දුන් දායකත්වය මෙහෙය අතිමහත්. එතුමිය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ විශිෂ්ට ශ්‍රේණියේ ජනගී සහ විරුදු ගායන ශිල්පිනියක්.
1: දැන් මම විශේෂයෙන් මේක කියන්න ඕනේ මේ මාව මේ තත්ත්වයට අද වෙන්නේ නෙල්ලම් පිටිය කියලා නමක් ඇති වුණේ. නෙල්ලම් පිටියේ නමක් ප්‍රසිද්ධ වුණේ මඩවලේ රත්නායක මහත්මයාගේ පරිශ්‍රමයෙන්. එයා බොහෝම මේ ජනගීයට විරුද්ධවට බොහෝම හිත දුන්න මහත්මෙක්.
0: එතුමිය නර්තනය ප්‍රගුණ කරන්නේ හේවුඩ් කලායතනෙන්. එතුමියගේ ගුරුවරුන් සහ සමකාලිකයන් ගැන සඳහන් කරන්නේ ඉමහත් භක්තියකින්.
1: මං ඉස්කෝලේ ඇරිලා පාසලේ ඇරිලා කෙලින්ම යනවා මේ හේවුඩ් කලායතනෙට. එතින්දි මට සම්පූර්ණ ඉතාම නිවැරදි තාල එහෙම දැනගන්නවනේ මගේ මේ ගුරුවරේ හැටිතිතිය කිරිගන්ත අල්ගම ගුරු. අද ජීවිතුන් අතර නෑ ඒ ගුරුතුමා. මට එයා දන්නේ නියම එයාගේ තිබිච්ච හැකියාව ඒ විදිහටම මට කියලා දුන්නා. ඒ ගුරුවරු ඉන ගිරිගන්ත ගුරුනාහන්සේ රංගම ගුණවලායස් පණී භාරත ඒ මගේ ගුරුවරු. ඒ ගුරුට මං ඉතාම දෑත් තියලා මේ නමස්කාර කළා. මම කතා කරන මොකද අපිට හරියට ඉගෙනුවා. ඒ කාලේ පටන් ගත් එකට හිටිය මම නැටුම් වලට හිටියා. සනත් නන්දසිරි මහත්මයලා හිටියේ ගායනීට අමරරන්තුංග ඒගොල්ලන් හිටියේ සීතාගමගේ ධර්මසිනුවම්ගේ නෝනා අපි ඉස්කෝලේ යන ළමයි.
0: ඒ සියලු දෙනා අතරින් රජයේ නර්තන ආචාර්යවරියක් ලෙස මුල්ම පත්වීම ලැබුවේ දයා නෙල්ලම්පිටි මහත්මියයි. ඒ නුගේගොඩ අනුලා විදුහලට එතුමියගේ නර්තනය හැදෑරූ මෙම වැඩසටහනට සමන් දෙන අය සිටිනම් ඒ අතීතය සිහිපත් වනු ඇත. එමෙන්ම වර්තමාන කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණන් රසකගේම මුල් ගුරුවරිය වූයේද එතුමියයි. දයා නිල්ලම්පිටිය මහත්මිය විවාහ වුණේ තවත් ඉතාමත් දක්ෂ ජනගී ශිල්පියෙක් මෙන්ම විරුදු ගාන ශිල්පියෙක් වූ සේන ෆොන්සේකා මහතා සමග.

0: ජීවිතයේ අත්වලක්. ඔබේ ජීවිතයේ අත්වලක් වන වෛද්‍ය සාකච්ඡාව මෙතෙන් සිට.
1: ආයුබෝවන්. අපි අද කාලීන මාතෘකාවක් ගැන කතා කරමු. හේ ෆීවර් ගැන. සිංහලෙන් හේ ෆීවර් වලට කියන්නේ පීනස කියලා. පීනස කියන වචනයේ සිංහල තේරුම තමයි පීඩාවටපත් නාසය. හේ ෆීවර් එහෙමත් නැත්නම් ඇලර්ජික් රයිනයිටිස් කියලා ඉංග්‍රීසි භාෂාවෙන් මේ තත්ත්වය හඳුන්වනවා. වායුගෝලයේ ඇති සමහර අංශු මගින් නාසයේ, උගුරේ, ඒ වගේම ඇස්වල ඇති කරන අසාත්මික තත්ත්වයක්, එහෙම නැත්නම් ඇලර්ජික් කන්ඩිෂන් එකක් තමයි මෙයට හේතුව. මේ තත්ත්වය හරියට ඇදුම රෝගය වගේ. ඇදුම රෝගයේදී මේ අසාත්මික ප්‍රතික්‍රියා ඇති වෙන්නේ ශ්වසන පද්ධතියේ පහළ ඇති පෙනහළුවල. නමුත් හේ ෆීවර් වලදී එම අසාත්මිකතා ඇති වෙන්නේ ශ්වසන පද්ධතියේ ඉහළ කොටසේ. මේ ඇලර්ජික් රයිනයිටිස් එහෙම නැත්නම් හේ ෆීවර් තත්ත්වයන් දෙකක් තියෙනවා. පළමුවෙන් තමයි මේ කාලයේ දකින්න ලැබෙන සීසනල් රයිනයිටිස්. මේ තත්ත්වය ඇති වෙන්නේ විශේෂයෙන්ම වසන්ත ඍතුවේදීත්, ගිම්හාන ඍතුවේදීත්. ඒ කියන්නේ ස්ප්‍රින්ග් ඇන්ඩ් සම. ඊළඟට දෙවෙනි තත්ත්වය තමයි පර්එනියල් රයිනයිටිස් කියන තත්ත්වය. මේ තත්ත්වය වසර පුරාම පවතින දෙයක්. හේ ෆීවර් රෝග ලක්ෂණ මොනවාද? නිතර කිවිසුම් යාම, නාසයෙන් දියර ගැලීම, නාසය කැසීම, උගුර වියලීම සහ කැසීම, ඇස් කැසීම ආදිය තමයි මෙහි රෝග ලක්ෂණ. මේ නිසා රෝගියා බලවත් ලෙස පීඩාවට පත්වෙනවා. උදාසීන බවට, නුරුස්නා බවට පත්වෙනවා. මානසික ඒකාග්‍රතාවය බිඳ වැටෙනවා. මේ හේ ෆීවර් තත්ත්වයට හේතුව මොකක්ද? වායුගෝලයේ ඇති අසාත්මික කාරක, එහෙම නැත්නම් ඇලර්ජන්ස් නාසයට, උගුරට සහ ඇස්වලට ඇතුළු වෙලා නිද්‍රා සහගතව ඉන්න මාස්ට් සෙල්ස් කියන සංවේදී සෛල වර්ගය සක්‍රිය කරනවා. එතකොට ඒ මාස්ට් සෙල්ස් වලින් හිස්ටමීන් නම් වූ ද්‍රව්‍යයක් මුදා හරිනවා. රෝග ලක්ෂණ ඇති කිරීමට හේතුව මේ හිස්ටමීන් අධිකව නිපදවීම. හේ ෆීවර් ඇති කරන අසාත්මික කාරක, එහෙම නැත්නම් ඇලර්ජන්ස් මොනවද? ගස්වල මල් වලින් එන පරාග, එහෙම නැත්නම් පොලන් වසන්ත ඍතුවේදීත්, තනකොළ පරාග ගිම්හාන ඍතුවේදීත් බලපානවා. ගෙවල් තුල කලාලවල ඉන්න මේ දූවිලි මැක්කන්, එහෙම නැත්නම් හවුස් ඩස් මයිට් වසර පුරාම බලපානවා. ඊළඟට දිලීර වර්ග, يعني මෝල්ඩ්, සතුන්ගේ ලෝම සහ පිහාටු, ඒ කියන්නේ බල්ලන්, බළලුන්, අශ්වයන්, කුරුල්ලන් වගේ සත්තුන්ගෙන්. ඊළාට සමහර ආහාර වර්ග, කිරි, බිත්තර, රටකජු ආදිය. තමා අසාත්මික වන්නේ කුමකටද කියා බොහෝ දෙනා දන්නේ නැහැ. ඉහතින් දක්වපු අසාත්මික කාරකවලට අමතරව සමහර දුම් වර්ග, සායම්, ස්ප්‍රේස්, සුවඳ විලවුන්, ඇස්පිරින් වැනි රසායනික සංයෝග මේ හේ ෆීවර් තත්ත්වය උග්‍ර කරන්න පුළුවන්. ඒවට අමතරව මානසික ආතතිය, ශාරීරික විඩාව, මත්පැන්, ශීත කාලගුණය සහ වායු සමීකරණයත් බලපාන්න පුළුවන්. මේ හේ ෆීවර් තත්ත්වය ආරයට යනවද? ඔව්, එහෙම ප්‍රවණතාවයක් තියෙනවා. මේ රෝග තත්ත්වය ඇති දෙමාපියන්ගේ ළමුන් මෙයට වැඩි ප්‍රවණතාවයක් දක්වනවා. හේ ෆීවර් කියන්නේ සමාජයේ ඉතා බහුල රෝගී තත්ත්වයක්. එය ඕනෑම වයසක කෙනෙකුට ඕනෑම අවස්ථාවක ඇතිවෙන්නත් නැති වී යන්නත් පුළුවන්. හේ ෆීවර් වල අතුරු ආබාධ මොනවාද? මෙය භයානක රෝගී තත්ත්වයක් නෙවෙයි. නමුත් හරිහැටි පාලනය නොකළොත් ඇදුම, ඒ කියන්නේ ඇස්මා, ඒ වගේම නාසයේ මස්තලු, නේසල් පොලිප්ස්, ඒ වගේම ශ්‍රවණ ආබාධ ඇතිවෙන්න ඉඩකඩ තියෙනවා. හේ ෆීවර් සුව කරන්න පුළුවන්ද? එය නිට්ටාවට සුව කරන්න බෑ. නමුත් නවීන ප්‍රතිකාර විධි මගින් ඉතා හොඳින් පාලනය

0: කර රෝග ලක්ෂණ සමනය කරන්න පුළුවන්. මේ ඔබට බලවත් ලෙස කරදරකාරී නම් ඔබ ඉන් පීඩා විඳින්න අවශ්‍ය නැහැ. ඔබේ වෛද්‍යවරයා හමු වී ප්‍රතිකාර සහ උපදෙස් ලබා ගන්න පුළුවන්. සමහරුන්ට මේ හේ ෆීවර් තත්ත්වය ඇති බවක් දැනගන්න අමාරුයි. ඒ කියන්නේ රෝග ලක්ෂණ තියෙන ඉතා මඳ වශයෙන්. ඒ නිසා බොහෝ දෙනා මේ රෝගය තියෙනවායි කියලා තමාවත් දන්නේ නැහැ. ඊළඟට හේ ෆීවර් වලට ප්‍රතිකාර මොනවද? පළමුවෙන්න තමයි තමා විසින් පිළිපැදිය යුතු දේ. ඒ කියන්නේ self help. සෞඛ්‍ය සම්පන්නව සිටීම ඉතාම වැදගත්. සමබල ආහාර වේලක් ගන්න. ජංක් ෆුඩ් වලින් වළකින්න. නිතිපතා ව්‍යායාමත් අවශ්‍ය පමණට විවේකයක් ලබාගෙන සතුටින් ජීවත් වන්න. ඔබේ ඇස් කසනවා නම් ඒවා අතින් කසන්න අතුල්ලන්න යන්න එපා. සිවිකාච එහෙම නැත්නම් කන්ටැක්ට් ලෙන්සස් භාවිතයෙන් වළකින්න. අවු කණ්ණාඩි පළඳින්න. ඕවද කවුන්ටර් නේසල් ඩ්‍රොප්ස් සහ නේසල් ස්ප්‍රේස් භාවිතයෙන් හැකිතාක් දුරට වළකින්න. මුලදී ඒවායින් සහනයක් ලැබුණත් ඒවා නතර කළ පසු රෝග ලක්ෂණ උත්සන්න විය හැකියි. ඒකට කියනවා රිබවුන්ඩ් ඉෆෙක්ට් කියලා. ඊළඟට දෙවැනි ප්‍රතිකාර විදිය තමයි වැළැක්වීමේ ප්‍රතිකාර. එහෙම නැත්නම් අවොයිඩන්ස් තෙරපි. ඔබට හඳුනාගත හැකි අසාත්මික කාරක නැත්නම් ඇලර්ජන්ස් තිබෙනවා නම් ඒවායින් වළකින්න. උදාහරණ වශයෙන් සුරතල් සතුන්, කුරුළු පිහාටු, ඊළඟට පුළුම් පිරවු කොට්ට ආදී ගැන අවධානය යොමු කරන්න. හේ ෆීවර් වලට හේතුව වසන්ත කාලයේ පරාගණම් සුළඟ අධික දිනවල හැකිතාක් දුරට ගෙතුළට වී සිටින්න. පරාග ඝනත්වය එහෙම නැත්නම් පොලන් කවුන්ට් එක ගැන මාධ්‍ය මගින් අවබෝධයක් ලබාගෙන අධික පරාග ඝනත්වය ඇති දිනවල එලිමහනේ ගත කිරීමෙන් හැකිතාක් දුරට වළකින්න. සීතල වතුරෙන් නිතර ඇස් තෙමා ගන්න. නාසා ඉසිනයක් භාවිත කරලා අපිට පුළුවන් පරාග වලින් වන බලපෑම අඩු කරගන්න. ඊළඟට දූවිලි මැක්කන් එහෙම නැත්නම් හවුස් ඩස් මයිට් බෝවිය හැකි කොට්ට මෙට්ට කලාල කුෂන් පුළුන් පිරවූ සෙල්ලම් බඩු ගැන සැලකිලිමත් වෙන්න. ඒවා නිරන්තරයෙන් දූවිලි වලින් තොරව පිරිසුදුව තබා ගන්න. ඔබේ නිදන කාමර සහ නිවස පිරිසුදුව තබා ගැනීමට විශේෂ උපදෙස් ලබා ගන්න. ඔබ හේ ෆීවර් වලින් වසර පුරා පීඩා විඳින්නෙක් නම් එය ඉතා වැදගත්. බලලුන් වැනි සුරතල් සතුන් හැකිතාක් දුරට කාමර වලින් පිටත තබා ගන්න. ඇස්පිරින්, සිගරට් දුම, සුවඳ විලවුන්, සායම් වර්ග, ස්ප්‍රේ වර්ග වලින් හැකිතාක් දුරට වළකින්න. ඊළඟට තුන්වැනි ප්‍රතිකාර විදිය තමයි වෛද්‍ය ප්‍රතිකාර නැත්නම් මෙඩිකල් හෙල්ප්. ඉහතින් සඳහන් කරපු ක්‍රමවේද වලින් හේ ෆීවර් පාලනය කළ නොහැකි නම් වෛද්‍ය උපදෙස් පතන්න. ඇන්ටිහිස්ටමින් පෙති, නේසල් ස්ප්‍රේ, ඐ ඩ්‍රොප්ස් ආදී ප්‍රතිකාරත් සමේ පරීක්ෂණ වලින් අසාත්මික කාරක සොයා ගැනීමෙන් පසු ලබා දෙන ඩීසෙන්සිටයිසේෂන් ඉන්ජෙක්ෂන්ස් ආදියත් දැන් ඉතා සාර්ථක ලෙස හේ ෆීවර් පාලනයට යොදා ගැනෙනවා.
1: ජීවිතයට අත්වලක් වෛද්‍ය සාකච්ඡාව ඔබ වෙත ගෙනාවේ වෛද්‍ය ඔවිද විපුල ගුණ මහතා.

0: You're listening to 92.3 FM, Radio 3000.
1: මේ 3000 ගුවන්විදුලියේ සිංහල සේවය. FM 92.3.
2: රෝවිල් සිංහ සමාජය මගින් මේ වසරේත් රාත්‍රි භෝජන සංග්‍රහයක් පවත්වනවා. ඒ ඇත්තටම මෙහෙ ඉන්න අයට සන්තෝෂ වෙනවට වැඩිය මහඟු පින්කමක් කරන්න. ඒ කියන්නේ ලංකාවේ සිටින කැට්‍රැක් රෝගීන්ට තමන්ට අතමිට සරුන් නැත්තං කරගන්න බැරි අය සඳහා ඒ වැඩ කටයුතු කරගන්න ආධාරූපකාර කරන්න. ඉතින් අපි ඒ විස්තර දැනගන්න මේ අවස්ථාවේ සම්බන්ධ කරගන්නවා රෝවිල් සිංහ සමාජයේ හේමා ජයරත් මහත්මයව. ආයිබෝන් හේමා.
3: ආයිබෝන් මහින්ද, මා ප්‍රථමයෙන් අපගේ ගෞරවපූර්ණ ස්තුතිය පුදකල්පවා ශ්‍රී සිගොල්සෙට් ආයතනයට මේ අවස්ථාව ලබා දීම ගැන. අත වශයෙන්ම මහින්ද කිව්වාගේ අපි ගියවරත් මෙවැනි කාර්යයක් කළා. ලංකාවේ 583 දෙනෙකුට අස්පදීම ලබා දුන්නා. ඒ ඔක්කොම කරේ ඔබ දුන්න ආධාර නිසයි. ඔබගේ ආධාර නැතු අපිට කරන්න බෑ. අපි ඒක කරේ ලංකාවේ ඉන්න ඇස් විශේෂඥ දොස්තරවරු ඔවුන්ගේ කර්තව්‍ය ඔවුන් කරා. අපි ඊට අවශ්‍ය කරන බඩු බාර සපයලා දුන්නක තමයි අපි කරේ. ඉතින් මේවලක් අපි එවිනිව කටයුතු කරන්න ඔක්තෝබර් මාසේ 3 වෙනිදා ජෑන් මිල්සන් ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදාගෙන තියෙනවා. මම තාම කරුණාවෙන් ඉල්ලනවා ඔබ සමගින් මේ කර්තව්‍යයට අපිට සහාය දීලා මේ උදාර පින්කමට ඔබ සහභාගී වෙන්න කියලා. ඒ වගේම දන්නවා අපි හැම අවස්ථාවේදීම රෝවිල් සිංහ සමාජය නැත්නම් රෝවිල් ලයන්ස් ක්ලබ් ලංකාවට උදව්වක් වුණ හැම අවස්ථාවකදීම අපි ඒවට උර දීලා කටයුතු කර සමාජයක්. පෞගිය කාලේ අර ලංකාවේ කිරිපිටි කාලේදී අපි කිලෝ 1000ක් අවස්ථා දෙකදී ලංකාවට යවලා ඒවා රිද්මේ ළමා රෝගලේ අහිංසක දරුවන්ට, ඒ වගේම කැන්සර් හොස්පිටල් එකේ ඉන්න අහිංසක දරුවන්ට ඒ කිරිපිටි ලබා දුන්නා. ඒ වගේ ව්‍යාකෘති රාශියක් අපි මේ දිසල කළා තියෙනවා.
2: එතකොට හේමා, කොහොමද මේ රාත්‍රි භෝජන සංග්‍රහයට ප්‍රවේශ පත්‍ර ලබා ගන්නේ?
3: ප්‍රවේශ ප්‍රශ්න ලබා ගන්නවා නම් අත වශයෙන්ම මට කතා කරන්න පුළුවන්. මගේ ටෙලිෆෝන් නම්බර් එක මම කියන්නම්. 0-4-2-4-8-6-8-3-1. එසේ නැතිනම් 0-4-2-2-8-8-6-1-1-2. මේ දුරකථන දෙකෙන්ම ඔබට සියලු විස්තර.
2: හොඳයි, අපි නැවතත් මතක් කරනවා නම් මේ භෝජන සංග්‍රහය පැවැත්වෙන්නේ ජෑන් විල්සන් කමියුනිටි සෙන්ටර් 92 හෝල්ටන් රෝඩ් නෝබල් පාර්ක් 31-75. ඒ වගේම මේ භෝජන සංග්‍රහය සවස 6 සිට රාත්‍රී 12 දක්වා පැවැත්වෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් විස්තර දැනගන්න හරි ප්‍රවේශ පත්‍ර ගන්න කතා කරන්න පුළුවන් හේමට ඒ මගේ දුරකථන අංකය 0-4-2-4-8-6-8-8-3-1. එහෙම නැත්නම් ශ්‍රීට කතා කරන්න පුළුවන්. ශ්‍රීගේ දුරකථන අංකය 0-4-2-2-8-8-6-1-1-2. ඒ වගේම තමයි කවුරු හරි අසන්නෙකුට මේ අවස්ථාවට සහභාගී වෙන්න බැරි වුණත් මේ සඳහා පරිත්‍යාගයක් කරන්න පුළුවන්. ඒ මුදල් පරිත්‍යාග කරන්න ඕන අයට පුළුවන් හේමට හරි ශ්‍රීට හරි කතා කරලා බැංකු ගිණුමේ ගිණුම් අංකය ලබාගෙන ඒ මුදල් පරිත්‍යාගයන් කරන්න. මොකද මේක ඉතාම වටිනා කර්තව්‍යයක්.
3: එහෙමනම් මහින්ද, බොහොම ස්තුතියි. ඒ වගේම මම සියලුම ශ්‍රී ලංකා වාසී ජනතාවට ඉතාම සුභ අනාගතයක් පතන ගමන් මම නැවතත් ඔබගේ කරුණාවෙන් ඉල්ලා සිටිනවා. කරුණාකර අපිට මේ කටයුත්ත කිරීමට සහය වෙන්න සහ වෙලා උදාර පින්කමකට සහභාගි වෙන්න කියලා ඉල්ලා සිටිනවා.
2: හොඳයි හේම, මේ කාර්යය ඉතාමත්ම හොඳින් සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ වගේ කටයුතු සංවිධානය කිරීම සම්බන්ධයෙන් රෝවිල් සිංහ සමාජයේ සියලුම සමාජික සමාජිකාවන් ඇතුළු ඔබ සැමට අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. ආයිබුවන්.
0: You're listening to 92.3 FM, Radio 3ZZZ.
1: Me, 3ZZZ Guan Bituliye, Sinhala Sewa. FM, Anu Dekai, Tashmatuna.
2: Sri Lankan Guan Sewa, Melbourne City, කොළඹට ඍජු ගුවන් ගමනක යෙදෙන මගීන්ට බොහොම වටිනා වාසිදායක තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. අපි දැන් ඒ සම්බන්ධයෙන් විස්තර දැනගන්න ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආසියා පැසිෆික් කලාපයේ කළමනාකාර රවීන්ද්‍රන් වීරපෙරුමාල් මහත්මයව සම්බන්ධ කරගන්නවා. ආයුබෝවන් රවීන්ද්‍රන්.
4: ආයුබෝවන් මහේන්ද්‍ර.
2: ඔව්, අපි අසන්නන්ට කියමුද මොකක්ද මේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අලුතින් මගීන්ට ලබා දෙන වාසි කියලා?
4: හොඳ ප්‍රශ්නයක් මහේන්ද්‍ර. අපි ගිය සතිය අපි හඳුන්වා දුන්නා මේ අපේ ඉකොනොමික් ක්ලාස් පන්තියේ ගමන් කරන මගින්ට වැඩිපුර කිලෝ 10ක්. ඒ කියන්නේ ඉස්සර ඒගොල්ලන්ට කිලෝ 30ක් ගෙනියන්න පුළුවන්. දැන් ඒගොල්ලන්ට කිලෝ 40ක් ගෙනියන්න පුළුවන්. මේ ෆැසිලිටි එක නැත්නම් මේ පාසුකම දෙසැම්බර් 15 වෙනකන් ටිකට් ගන්න කට්ටියට තියෙනවා. ඒගොල්ලන්ට ගමන් කරන්න පුළුවන් මාර්තු 31 වෙනකන් ලබන අවුරුද්දේ.
2: එතකොට ඒ විශේෂ පහසුකම ගන්න ගුවන් මගින් වැඩි අමතර ගෙවීමක් කරන්න ඕනේද?
4: නෑ, කිසිදු අමතර ගෙවීමක් නෑ. අපි නිකන් සාමාන්‍යයෙන් මේක ඩොලර් 500 වගේ දීමනාවක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කිලෝ එකක් ගන්න එයාපෝට් එකේ ඩොලර් 50ක් විතර ගෙවන්න ඕනේ. දැන් එතකොට කිලෝ 10ක් කියන්නේ මේ ඩොලර් 500ක් විතර. ඒගොල්ලන්ට වැඩිපුර යම්කිසි දීමනාවක් වගේ දෙයක් ලැබෙනවා. ඒගොල්ලන්ට වැඩිපුර යම්කිසි දෙයක් ගෙනියන්න පුළුවන් දැන්.
2: ඒක මං හිතන්නේ අපේ අසන්නන්ට ඉතාම සුබදායක ආරංචියක්. ඒ වගේම තමයි රවීන්ද්‍රන්, දැන් අපි දන්නවා මෙල්බන් ඉඳන් කොළඹට ගුවන් ගමනක් පැය 10කට ආසන්නයි. ඉතින් මේ පැය 10කට ආසන්න ගුවන් ගමනක් යනකොට මගේට කොහොමද පහසුකම් තියෙන්න ඕනේ?
4: ඔව්, හරි. ඒකේ වැදගත්ම දේ තමයි සීට් පිච් එක. සාමාන්‍යයෙන් මගේකට කකුල් දෙක පොඩ්ඩක් සාමාන්‍ය විදිහට දිග ඇරලා මේ පය 10ක්වත් ඉන්න ඕන නැත්තම්, ඒ කියන්නේ එයා මේ කිල්ල එයාක්‍රාෆ්ට් එකෙන් බයිනකොට ගුවන් යානම් බයිනකොට ලොකු අපහසුතාවකටපත් වේ. ඉතින් අපේ තියෙන එයාක්‍රාෆ්ට් එකේ සීට් පිච් එක තියෙනවා අඟල් 31යි 32යි අතර, අවම 31ක් විතර තියෙනවා. සමහර අර කියන්නේ අර ෆැසිලිටි සීට්ස් කියලා තියෙනවා, ඒක ඊටවත් වඩා වැඩි. අර කියන්නේ ඉස්සලාම පටන් ගන්න රෝ එකේ ඊටත් වඩා තියෙන ලොකු සීට් පිච් එකක්. ඒකයි, නමුත් අපිත් එක්ක තරඟකාරී වෙන අනිත් මේ යාළුවන් ගත්තම ඊට වඩා අඩුයි. මට ඒකේ හරියටම කියලා කියන්න බෑ කොච්චරද සීට් පිච් එක කියලා, බට් මට නියත වශයෙන් කියන්න පුළුවන් ඒ සීට් පිච් එක අඩුයි කියලා. හේතුව ඒගොල්ලන්ගේ ගොඩක් සීට්ස් තියෙනවා ඒ ගුවන් යානාවේ.
2: ඔව්, ඒ වගේම තමයි අපේ ශ්‍රී ලංකන් ගුවන් සේවය ගත්තොත් ශ්‍රී ලංකන් ගුවන් සේවය ආසන පිහිටවල තියෙන ක්‍රමෙත් බොහොම මගින්ට සුබදායක විදිහට නේ තියෙන්නේ. කියන්නේ අපි දන්නවා ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙල්බන් කොළඹ අතර ඍජු ගුවන් ගමන් වලට භාවිතා කරන ගුවන් යානාවල සීට් තියෙන්නේ 2-4-2 කියන පිළිවෙලට. එතකොට මං හිතන්නේ 2-4-2 පිළිවෙලට සීට් තියෙන එක පවුල් එහෙම නැත්නම් ජෝඩු යන අයට ඉතාම හොඳ තත්ත්වයක්. මොකද සීට් 2 ගත්තොත් එතකොට Tamanට නිකන් වෙන් වෙච්ච කෑල්ලක් වගේ වෙනව නේද? ඒක මං හිතන්නේ දුර ගමන් යනකොට ඉතාම හොඳ තත්ත්වයක්. ඒ වගේම තමයි බොහෝ අඩු මිලට යන්න පුළුවන් ගුවන් යානාවල තියෙන එක දිගට සීට් 9ක්. ඒ කියන්නේ 3-3-3. මේ 3-3-3 තියෙනවට වැඩිය මං හිතන්නේ 2-4-2 බොහෝ විට මේ සීට් වල පළල පැත්තට ඉඩ වැඩි වෙනවා. ඇති ඒක මං හිතන්නේ මේ දුර ගමනක් යන කෙනෙකුට ඉතාම හොඳ වාසියක් වෙනවා නේද?
4: ඔව්. දැන් අපේ එකේ 2-4-2 කියන්නේ ඒක පෙට්ටි ඉලක්කමක්. කියන්නේ සර යම් කිසි කෙනෙක් දෙන්නේ යනකොට ඒ කියන්නේ ගැටලුවක් නැතුව යන්න පුළුවන්. නමුත් 3ක් දැම්මම එකිනෙක කියන්නේ පවුලක් නම් හරි නැත්නම් ඒක සමහරලාට අර දෙන්නටම පොඩි අපහසුතාවකට පත් වෙන්න පුළුවන්. මම දන්න හැටියට සමහර එයාලයින් වල ගොඩක් තියෙන්නේ කියන්නේ ලංකාවට ට්‍රේඩ් කරන එයාලයින් වල තියෙන 3-3 තුනයි කියන මේ විදිහ තමයි සීට් පීටා තියෙන්නේ. සෝ ඒ අතින් ආකේපු විදිහට අපේ යනකොට යම් කිසි පාසුතාවක් තියෙනවා. පාසුකමක් තියෙනවා 2.42 විදිහ යනකොට.
2: එතකොට රවීන්ද්‍රන් ඔය අඩු මිල ගුවන් යානාවලට වැඩිය තව තියෙන පහසුකම් මොනවද ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගමන් කරන අයට?
4: ඔව් අනිත් සමහර යාලුවන් වල අපි කැමට ගෙවන්න ඕනේ. නමුත් අපේ යාලන්නේ කරනකොට ඒ කියන්නේ කැම් බෙල් දෙකම ඒක අපි දෙන්නේ නොමිල. ඒ කියන්නේ ඒක ඒකට අදාළයි. ඒ කියන්නේ ගෙවන ගාණ අනුව ඒක වෙනස් වෙන්නේ නැහැ. ඔක්කොටම එකට විදිය තමයි සලකන්නේ. ඒක තමයි තියෙන ලොකුම වෙනස. ඊට අමතරව තමාර පයාලයින් යනකොට හැම සේවාවකටම ඔය ගෙවීමක් කරන්න ඕනේ. ඉතින් ඒ ගෙවීම කරලා මේ සංසන්දනය කරලා බලන විට කියන්නේ සමහර විට මේක ඊට වඩා පොඩ්ඩක් වැඩි වෙන්නත් පුළුවන්. නැත්තම් අපේ ASEAN ශ්‍රී ලංකන් ගුවන් සේවා මිල ගණන් වලටම සමාන වෙන්න පුළුවන්.
2: තව අමතර ගුවන් ගමන් වාරත් එකතු වෙනව නේද ශ්‍රී ලංකන් ගුවන් සේවයට?
4: දැනට අපි සැලසුම් කරලා තියෙන්නේ නොවෙම්බර් 16 ඉඳන්. ඒ කියන්නේ තව අමතර ගුවන් ගමන් තුනක් එකතු වෙනවා මෙල්බන් වලට. එතකොට සතියට ගුවන් ගමන් සේවා 10ක් තියෙනවා මෙල්බන් වලේ. ඒකටත් අමතරව දැන් අපි සාමාන්‍යයෙන් ඒ ෆ්ලයිට් එකේ යනකොට කියන්නේ දෙපැත්තටම අවම වශයෙන් දවසක් ගුවන් මගින් ඉතුරු කරගන්න පුළුවන්. හේතුව අපි දැන් තියෙන වෙලාව අනුව යනකොට දැන් මම ෆ්ලයිට් එක 4ට යනවා නම් එදා ඒ දවසේ යා නිවාඩුවක් දාලා යන්න ඕනේ. නැත්තම් කියන්නේ ඒ දවසම එදා යා ට්‍රැවල් කරන්න ඕනේ. ඒ වගේම දැන් ලංකාවට ගියාම එදා රෑ ඊට පස්සේ කියන්නේ මුකුත් කරන්න බෑ. ඊළඟ දවසේ තමයි වැඩ පටන් ගන්න ඕනේ. නමුත් අලුත් ගුවන් වාරයේදී ඒක නෙමෙයි. ඒගොල්ලෝ ඒ ෆ්ලයිට් එක ඇවිල්ලා ලංකාවට ගොඩබයින්නේ දවල් 12. එතකොට එදා දවසක් තියෙනවා. ඒ කියන්නේ යම් කිසි වෙලාවක් තියෙනවා ඒක දැන් වැඩක් කරගන්න. ඒ වගේම ඒ ෆ්ලයිට් එකට එනකොටත් පිටත් වෙන්නේ දවල් 2ට. ඉතින් අලුතෙන් දාන්න යන ෆ්ලයිට් එක ලෑන් කරන්නේ උදේ 4ට. ඒ කියන්නේ එදා දවසෙත් කියන්නේ යම් කිසි දෙයක් කරගන්න පුළුවන් මෙල්බන් වල. කියන්නේ දවසක් විතර අපිට ඉතුරු වෙනවා.
2: දැන් මේ ඩිරෙක්ට් ෆ්ලයිට් එකේ අලුත් ෆ්ලයිට් එකේ හරි පරණ ෆ්ලයිට් එකේ හරි යන අයට ලන්ඩන් වගේ ගමනක් යනවා නම් පහසුවෙන් ගමන් කරන්න පුළුවන් විදිහේ කනෙක්ෂන් එකක් තියෙනවද?
4: ඔව්, හරි වැදගත් ප්‍රශ්නයක් ඇහුවා. ඒක මතක් කර ඉදීමට බොහොම ස්තුතියි මහින්ද. ඒ කියන්නේ අපේ ලන්ඩන් ගුවන් ගමන, ඒ කියන්නේ ලංකාවේ සිට දිනපතාම තියෙන සේවාවක් කොළඹ ඉඳන් ලන්ඩන් වල දක්වා. ඒක පිටත් වෙන්නේ දවල් 2ට. එතකොට අපේ අලුත් ෆ්ලයිට් එක ඇවිල්ලා ලංකාවට ගොඩබයින්නේ දවල් 12ට. ඒ කියන්නේ කන්වීනියන්ට්, ඒ කියන්නේ හරි වාසු විදියට පෑය දෙකකින් ලන්ඩන් ෆ්ලයිට් එකක් ගන්න පුළුවන් මේ ඉඳන් යන පැද්දට. ඒ වගේම එන ෆ්ලයිට් එකටත්, ඒ කියන්නේ ලන්ඩන් වලින් එන ෆ්ලයිට් එකත් මෙල්බන් වලට ගන්න පුළුවන්. ඒ ෆ්ලයිට් එක ලෑන්ඩ් කරන්න 12ට ලංකාවට ලන්ඩන් වලින් පිටත් වෙන එක. ඊට පස්සේ අපේ මෙල්බන් ෆ්ලයිට් එක පිටත් වෙන දවල් 2ට ඒක දෙපැත්තටම සීම්ලස් කනෙක්ට් වෙනවා.
2: ඔව්, එතකොට ඒ කොළඹ ඉඳන් ලන්ඩන් යන ෆ්ලයිට් එකක් ඩිරෙක්ට් ෆ්ලයිට් එකද නැත්නම් ඒක මග නවත්තලද යන්නේ?
4: කොළඹ ඉඳන් ලන්ඩන් යන ෆ්ලයිට් එක ඩිරෙක්ට්, පැරිස් යන ෆ්ලයිට්, ඒ කියන්නේ ෆ්‍රැන්ක්ෆර්ට් යන ෆ්ලයිට් එක තමයි සමහර දවස් වලට පැරිස් සරා යන්නේ. නමුත් ලන්ඩන් ෆ්ලයිට් එක කොහෙවත් නවත්තන්න, ඒක නොන් ස්ටොප් ෆ්ලයිට් එකක්.
2: මම දැකලා තිනවා ශ්‍රී ලංකන් වෙබ් අඩවියෙන් ටිකට් ලබා ගන්න අයට විශේෂ වරප්‍රසාද තියෙනවා කියලා. අපි ඒකත් පොඩ්ඩක් මතක් කරමුද අපි අසන්නන්ට?
4: ඔව්, ඒ කියන්නේ වෙබ් අඩවියේ ගන්න ටිකට් වලට සමහර වන්න ගාස්තු වලට දින මාරු කිරීමේ වරප්‍රසාදයක් ලැබෙනවා ගෙවීමක් නැතුව. නමුත් ඒක ගන්න හැම ටිකට් එකටම නෙමෙයි. ඒ කියන්නේ ගන්න වන් ගාස්තු අනුව ඒ වරප්‍රසාදය ලබා දෙනවා මහින්ද.
2: ඔව්, මං හිතන්නේ අපේ අසන්නන්ට හොඳ වැටහීමක් ලැබෙන්න ඇති. මෙල්බන් කොළඹ ඍජු ගුවන් ගමනකට ශ්‍රී ලංකන් ගුවන් සේවය තෝරගන්න එකේ තමන්ට තියෙන වාසි කොහොමද කියලා. ඉතින් අපේ රවීන්ද්‍රන් මහත්මයාට බොහොම ස්තුතිවන්ත වෙනවා අපේ අසන්නන්ට මේ විස්තර ලබා දුන්නට.
4: බොහොම ස්තුති මහින්ද මට මේ අවස්ථාව ලබා දීම ගැන. නැවතත්වට ස්තුති කරනවා ඔයාගේ අසන්නන්ට අපිට පැහැදිලි කිරීම දුන්න අවස්ථාව ගැන. අයිබෝවන්.
5: අදත් අපට ලැබෙන කාලය වෙතකින් නිමවට පත් වෙනවා. අද වෙස්සරාණ ගුවරට ගෙනීමේදී මට සහාය වුණා මහේන්ද්‍ර කාලිංග මුදලි, උදේ ගෝවින්න, විජේ කරුණාසේන, සිසිර දිසානායක, ජයන්ත අමරතුංග, දේවුන් යාටිගල, ධනේශ්වර යාටිගල, නිරූපා කුලරත්න, ආනන්ද කුලරත්න සමග ගාමිණී නාරම්පණාව. එළඹෙන සතියේදී සුපුරුදු වේලාවට සුපුරුදු වැඩසටහනක් රැගෙන ඔබ හමු වෙන බලාපොරොත්තුෙන් ඔබෙන් සමුගෙන යන මම අද වැඩසටහනේ සම්පාදක ඔබේ හිතවත් විල්ෆ්‍රඩ් සිරිවර්ධන. එළඹෙන සතිය සෝදාගේ සතියකට ආසිරි. ආයිබෝවන් වාසනාවන්.